0: සුබ දසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

සුබම සුබෝදසනක් මගේ චූටි යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකන් මාව අහගෙන ඉන්න. අදත් ඔයාට ඉගෙන ගන්න දේවල්, අහන්න දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හරිම දක්ෂයි. මේ වෙනකොට ගොඩාක් පොඩිත්තෝ අපිට ඒගොල්ලන්ගේ දක්ෂතාවය වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද එවන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, නැත්නම් කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්තියේ දක්ෂතාවය මුළු ලෝකෙටම හෙන්න ඉදිරිපත් කරන්න. මෙන්න ඒ දක්ෂතාවය ඉදිරිපත් කරන්න වෙලාව.
1: මම සයිරු සඳු. මං ඉගෙන ගන්නේ මුහුණු මුල්ල මහවිද්‍යාලයේ 1 ශ්‍රේණියේ. මම අද කියන්නේ සින්දුවක්. බින්දු

අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හැම පැත්තෙම හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, නිර්මාණ කරන දක්ෂ පොඩිත්තොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් හොඳ අවස්ථාවක් අපි දෙන්නයි යන්නේ. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, ඒ නිර්මාණ චිත්‍ර මෙන්න මේ ලිපිණයට අපිට එවන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්තියේ වාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර දේලාල හිටියත් කොණ්ඩෙකට ඔයල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරන
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: The Welcome Show
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
8: හැමෝටම තියෙන ඔය යකඩ හීන වලට පාර හදාගන්න එක ලේසි නෑනේ චාමර යකඩ හීන කියලා කියන්නේ මේ බයික් එකක් කාර් එකක්
9: ඒ වගේ මේ කියන්නේ රේල් පීලි හීන නෙවෙයි
8: ඒව නෙවෙයි ඔය ඇනගලන් යන ඒව නෙවෙයි හරිද මේ කියන්නේ වාහන ගැන හරි
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show
0: 89.3 සුප්‍රීම් රේඩියෝ
6: සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියක්
10: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ලැන්ග්වේජ් පාසල. හරියට අහගන්න හොඳට ඉගෙන ගන්න.
6: පුඩ්ඩන්ගේ ලැන්ග්වේජ් පාසල. Apple
11: Ringo Apple
6: Dodan
11: Mikan Mandarin
6: Peach
11: Momo
12: Peach
6: Midi
11: Budo Grapes
6: Strawberry
11: Ichigo Strawberry

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: කලබලින් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසන්නයෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 8ට
2: අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලතරය NLP හදහන. ඔබත් අදම NLP හදහට බලා ගන්න
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: අදත් එහෙනම් වෙනද විදිහටම අපි ලස්සන දේවල් ගොඩක් ඉගෙන ගත්තා, අලුත් දේවල් ඉගෙන ගත්තා, පොඩිත්තන්ගේ දක්ෂතාවයන් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මම එනවා මගේ චූටි පොඩිත්තු ටිකව බලන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ යන ගමන් නේද අපි වහන්නේ ගොඩක් කට්ටිය. පරිස්සමට ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්න වැඩ කරන්නත් ඕනේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: සුබදැසන කවලාව දැසන හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: Supreme Radio. Supreme Radio. Asentile bolo me bale kota na ehe. Supreme Radio. Make super.
1: You're listening to The Welcome Show.
2: Anugrahaya.
3: සුබ දවසක් අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය.

0: උදේ 7යි විනාඩි 7යි දැන් වෙලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් ශාමරයිබෝන්
1: අයිබෝන් සුබදැසනක් සුබ දවසක්
0: අද මේ මාසේ 19 වෙනිදා අඟහරුවාදා මේ අද උදේ පාන්දර පොඩි වැස්සි ගතියක් තියෙනවා ගොඩක් පැතිවල මං හිතනවා ඒක ඇති කියලා කොළඹට තියෙනවා ටිකක් වැස්සි ගතියක් දැන් ඊයේ දවසේ නම් පොඩ්ඩක් ඇස අඩුයි
1: හැබැයි
0: අද තියෙන
1: ඉතින් වැස්සි බර කාලගුණයක් බලමු අපි ඉස්සරහට කාලගුණ අනාවැක්කේ මොකද්ද කියලා තියෙන්නේ කියලා වැඩට යන අය සියලු දෙනාම ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ අද දවසේ ඉතින් සුබ විදිහට පටන් ගන්න හැමෝටම පුළුවන්කමක් ලැබෙන්න කියලා අපි වෙනදා වගේම ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා ඔබට.
0: දන්නවද ශාමර අපි සනසීම වැඩිපුරම නැති කරගන්නේ අනිත් මිනිස්සුන්ගේ වචන නිසා. ඉතින් ඒ නිසා අනිත් මිනිස්සු මොන වචනේ දැම්මත් අනිත් මිනිස්සු ඔයාට මොන දේ කරත් ඔයා ඔයාට එකඟයි නම් ඔයා ඔයාගේ හදවතින් කිසිම වැරද්දක් කළා නැත්නම් ඔයා බය වෙන්නේ නැතුව ඔයා ඔයාගේ ගමන යන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම අනිත් මිනිස්සුන්ගේ වචන නිසා අපේ සැනසීම නැති වෙලා දවසම අනේ මූඩ් එක හදාගන්න බැරුව ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කරගන්න නැතුව ඔයා ඔයාගේ මහන්සියෙන් ඔයාගේ ජීවිතේ දිනන්න හදද්දී අනිත් මිනිස්සුන්ගේ වචන නිසා වගේ හිත රිද්ද ගන්න නැතුව ඉස්සරහට යන්න.
1: මිනිස්සුන් දිති මොනවද අපිට කියන්න බැරි නේද?
0: ඒකනේ.
1: භාෂාව කියලා කියන්නේ බන්ධනාගාරයක් කියලා කියනවා නේද? ඒක නිසා මේ අනුන්ගේ වචන වලට ඔයා බන්ධනාගාරගත වෙන්න හදන්න එපා. වාසීර දඬුවම් දෙන්න එපා. මොකද ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා. ඔයා කවුද කියලා. ජීවිතේ ඉතින් ඉස්සරහට යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය වෙනදා වගේම අපිත් එක්ක ඉන්නවා කියලා මතක තියාගෙන වැඩි වැඩියෙන් ටිකට් පත් එහෙනම් අතත් ගන්න ඕනි කට්ටියම.
0: ඔව් වැඩියෙන් ගන්න. මොකද රුපියල් 40යි නිවේදන් වෙන්නේ. ඒ 40කට කෝටි ගාණක් ඇදෙනවා කියලා කියන්නේ ඉතින් ඒක

0: Asunavyai Eka, Asunavyai Tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi Yanda, Magi Rata.
1: අනිත්යගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ මගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Supreme Radio.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: විත් ආශි.
8: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
9: මම සමන්. මම දැරණියගල ඉඳන් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් 10ක් විතර ගන්නවා. හඳහන තමා ගත්තේ. එදා ලයිට් තිබ්බෙත් නැහැ. මට ඇත්තටම සතුටුයි. මම පහුවෙන්ද තමයි නැත්තර රැයට බලලා නිදාගන්නේ. ඔවෙන්න බලනකොට අංක හතරම තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේ ඉස්සරහටත් තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්නේ. ඇත්තටම සතුටුයි. මොකද රුපියල් 40ක් වැනි පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටුයි.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: උදේට ඇහෙන ශබ්ද අතරට
1: උදේ 7:25 දැන් බලාව මතක් කරන්න ඕනි කාලගුණය ගැන. ඒ වගේම තමයි තවත් දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. අපි මුලින්ම යන්නේ කොහෙටද ශාමර?
2: අපි මුලින්ම යමු කාලගුණය ගැන බලන්න නේද?
1: කාලගුණය ගැන බලන්න යන්න.
2: අද කාලගුණ අනාවැකි 90 නිර්තදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා
1: තියෙනවා.
2: ඒ කියන්නේ ඉතින් ආයෙත් වැස්ස තමයි ඉතින් නේද? බස්නාහිර සබරගමුව මැදිය මේ වගේම වයඹ පළාත් තුලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: හරි.
2: උතුරු පළාතේ වගේම අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඌව සහ නැගිනහිර පළාත් තුලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලත් පසරු දෙකෙන් පමණ පසුව වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: මධ්‍ය කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත් තුලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30ක 40ක වගේ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. තාමත් අකුණු අනතුරු සිදු වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිරතදිග මෝසම නැවත දිවයින හරහා සක්‍රිය වෙමින් තියෙනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් වැසි තමයි. නිරතදිග මෝසම නම් කලට වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක කුණාටුවක් නෙමෙයි. කුණාටුව දැන් ඉවරයි.
1: ආ දැන් ඉතින් ඔන්න කලට වෙලාවට වැසි ලැබීමට නියමිතයි.
2: ඔව් දැන් ඉතින් ටිකක් සංචාරක පක්ෂීන්ගේ මෙන්න පටන් ගන්න කාලේ නේද? තව ටිකක් ඉස්සරහට පටන් ගන්න.
1: කොහොමද අගෝස්තු වගේ ඉඳන් පටන් ගන්නවද? අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන කාලේ කියන්නේ ඉතින් සංචාරක පක්ෂීන් වැඩිපුරම ලංකාවට එන කාලේ එක එක විදිහ කුරුල්ල අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉස්සරහට.
2: මේ කරදරස කුරුල්ලොත් එනවා නේද? එයාලා එන හින්දා තමයි ඉතින් අපිට නේද ලොකු ජෛව විවිධත්වයක් හැදිලා
1: තියෙන්නේ.
2: ඉතින් අපේ තෙත්බිම් විශේෂයෙන්ම කුරුල්ලන් ජීවත්වනේ ප්‍රදේශ ගොඩක් දැන් විනාශ වෙමින් තියෙනවා.
1: ඔව්.
2: මණ්ඩසිව දූපත හොඳම උදාහරණයක් උතුරනේ. අපි ඒ ගැන කතා කරලා බලමු තව නඩුව යනවනේ. හරි ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඉතින් ඔයාලට ජීවිතේ දිනන්න, ඔයාගේ අනාගතේ සුබ කරගන්න තියෙන අවස්ථාවක් ගැනත් නොකිය ඉන්නේ කොහොමද අපි?
1: ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය මේ ළඟදිම දුන්නා. මොකද සුබ දවසක් ලොතරැය හැමදාම ඔයා වෙනුවෙන්ම ජයග්‍රහයකින් බිහි කරන ගමන් තව තවත් ඈගි වැඩ කරන ගමන් තව තවත් අලුත් වෙලා තව තවත් පහසු වෙලා තමයි යෝගාවට ඇවිත් තියෙන්නේ. සුබ දවසක් ලොතරැය ඔබේ දවසේ ආරම්භය සුබ කරනවා විතරක් නෙමෙයි ඔබේ අනාගතයත් සුබ කරනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් සුබ ලග්නේ සමග දවස සුබයි සිහින දිනයි කියලා හිතේ තියාගෙන යන්න ඕනේ. හරිද? එතකොට තමයි ඉතින් ඕක ඇදෙන්නේ මොනවාද?
2: ඔව්.
1: අර නෙගටිව් අපි කියනවා ඍණාත්මක දේවල් එහෙම තියාගෙන ගියොත් අයියෝ මේක නම් ඇදෙන්නේ නැහැ
2: කියලා. ඒ වුණාට මට ඍණාත්මක අදහසක් තියෙනවා.
1: මොකද්ද?
2: උපවාසයක් ළඟයි වගේ එකක් තියෙනවා නේද? මාර ආන්තික උපවාසයක්. මාර ආන්තික උපවාසය.
1: ඊට පස්සේ ගෑයි මගේ හිතත් හිර වැටිලා.
2: මගේ කනුබයි රට වෙනුවෙන් කරන උපවාසයකට ඊයේ මූලික අඩිතාලම යෙදුනාගේ එකක් මට දැනුණා නිකන්.
1: අවලක් නෑ ගොඩ දවසක අපි උපවාසයක් ඇහුවෙත් නෑ නේද?
2: නැතුව මොකද්ද වගේ නේද නිකන් උපවාස අට්ටාලයක් නැතුව නිකන් නේද?
1: ඔව් නේද? එයා එහෙම ආවොත් එම අනිවාර්යෙන් උපවාසය තියෙන්න ඕනේ මන්න.
2: අනිවාර්යෙන්. පොළොවට දිවුරලා කිව්වේ.
1: එම් කිව්වද? ඔය කැල දැක්කේ නෑ.
2: ඒකනේ කියනවා ස්කිප් කරලා බලන්න මේ වීඩියෝ ටික.
1: ඒකනේ යාරේ.
2: කොහොම හරි උපවාසයක් ළඟයි වගේ එකක් තියෙනවා. බලමුකු තින්නේ.
1: බලමු.
2: රටම උපවාසය තියන්නනේ ගිය කට්ටිය තින්නේද කන්න නැතුව.
1: සමහරක් එන මේ නිර්දිතික මෝසම සක්‍රිය වෙන්න වෙලා තියෙන තේ නිසා දන්නේ
2: නෑ
1: උපවාසය. උපවාසයේ මහිමේ නිසා වෙන්න පුළුවන්.
2: වැහි දෙවියන්ට දුක හිතෙලා දන්නේ නෑ නේද?

0: සුප්‍රීම් රේඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: ටැගි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මහරජ උත්තමයන් වහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම.
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස.
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7යි විනාඩි 36යි දැන් වෙලාව. අපි අන්න ලෑස්ති වෙන්න අද පුවත් සිරස්තල බලන්න මුලින්ම අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතට.
2: අපි අද දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තලේ කියන්න කලින් අපි ඉතින් ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ලේදී පැවැත්වෙන බව වාර්තා කරලා තියෙනවා. ඒ ගැන මතක් කරමින් ප්‍රධාන පුවත් සිරස්තලේ අප ගන්න කබ්‍රාල් තැබූ අත්සන වෙනස් මහාධිකරණයේ නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවා. ග්‍රීක බැඳුම් කරයට අදි චෝදනාත බහර දෙයි කියලා තමයි ප්‍රධාන පුවස්තිරස්තලේ වාර්තා කරලා තියෙන්නේ.
1: සමහර කෙනෙක් වැරදිනවද දන්නේ නැහැ ශාම්.
2: ඒකනේ මහ බැංකු අධිපතිවරයාගේ අස්සන වැරදිනවද නේද?
1: මට සමහර කෙනාට එහෙම වෙනවානේ.
2: මහ බැංකු අධිපතිද? හරි වටිනා අස්සන.
1: මිනිස්සුනේ ඉතින් චාමර මං කියන්නේ මහ බැංකු අධිපති වුණා. ඉතින් මිනිස්සු
2: වෙන කල්පනාව ගැටියක් දන්නේ නැහැ නේද?
1: ඔව් අනික සමහර කෙනාට චාමර මට මේ එකපාරට මම බය කරාන් පස්සේම මගේ අස්සන වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම දන්නේ නැහනේ. ඒ වුණාට යාළ පොඩි බයක් හිතනවත් දන්නේ නැහනේ මේ වෙලාවෙනේ. හරි හිත ගැස්සුනවත් දන්නේ නැහනේ අත්සන් කරගෙන.
2: දැන් ඉතින් හේතු කියන්න වෙයි ගිහිල්ලා. ඕවා ඉතින් අඬාන ඉඳලා හරියන්නේ නැහැ දැන්. ජාතික රණවිරු සැමරුම් බිමට බලෙන් විමල් බිම ඇද වැටෙයි.
1: ඕනේ.
2: බිමට විමල් මොහොම තින්නේ අමාරු කියන්නේ.
1: වඩනම් වැදුණා හැබැයි මං හිතා. ටිකක් තදට වැදුණා. මේ පරිස්සමෙන් හරියට දුවගෙන යද්දී
2: වැටෙනකට hina වෙන්න හොඳ නෑ.
1: සමා වෙන්නේ නෑ. හිම නෙමෙයි අපි කියන්නේ. ඒ වෙලාවේ ඇවිල්ලා මං කිව්වේ සාමාන්‍යයෙන් බඩක් හිම වැදෙන ගේම හොඳ නෑ
2: ජාම. හොඳ නෑ අනිවාර්යයෙන්.
1: ඉතින් මොකද මේ සමහරක් ඊට අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ.
2: වෙලාවට එතන තිබුණේ මේ තනකොළ.
1: ඔව්.
2: ගොල්ලක් තිබුණේ නේද? නැතුව පිඩලියලලා තිබුණු තනක්. ගල් කණු හිම තිබුණා නනේ.
1: නෝ.
2: සා පරිස්සමෙන් අනේ. ජනතාවට හෙන ඉල්ලයි පොලිස් ප්‍රතිරත් බැනවදී. ගේටුවක මල් කලඹ රඳවා ආපසු නික්ම යයි තින්නේ.
1: මල් කලඹ කියන්නේ
2: රණවිරු ස්මාරකයට මල් කලඹ අරන් ආන්න තියන්න ගේටුව මේ අරින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
1: මට එකපාරටම අමුද ගුණා චාමර මල් වැඩමයි මල් කලඹයි දෙක බර පැඬුණා.
2: විමල්ට එරෙහි නීති පියවර ගන්නවා කියලා පොලිසිය අතරතුරේ සඳහන් කරලා තිබුණා. ඒකට හේතුව තියෙනවා අද දවසේදී පැවැත්වෙන මේ රණවිරුවන් සිහිපත් කෙරෙන රණවිරු සැමරුම වෙනුවෙන් තමයි මේ දවසේ පෙරහුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ස්ථානෙට කිසිවෙකුට එන්න දීමට අවසර නැහැ කියලා තමයි පොලිසිය සඳහන් කරලා
1: තියෙන්නේ.
2: ඉතින් ඒක පොලිසිය පාර්ශවයෙන් කියපු කාරණාවක්. මොකද ඉතින් අද දවසේ තියෙන ජනාධිපතිවරයා සම්බන්ධන උත්සවයක් තියෙන. එතකොට රණවිරුවන් පුහුණු වීම කටයුතු කරනවා. ඒ නිසා ඉතින් එය විවෘත නොකරුවා කියලා තමයි පොලිසිය සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා සාමයේ කඩකිරීමක් විදිහට තමයි ඒක පොලිසිය හඳුන්වලා තියෙන්නේ.
1: ඒකනේ අනේ.
2: ඒක බලෙන් ඉතින් නේද බලෙන් ආවා කියලා තමයි කියන්නේ. නැතුව රණවිරුවන් සැමරීමට තහනම් කරන්න පුළුවන් කමක් නැහැ නේද?
1: රටේ පුරවැසියන්
2: විදිහට. ඉතින් වැරදි කළා තියෙනවා ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ඒකට දඬුවම් හම්බේ කොහොම හරි වැටිච්ච එක නම් අපරාධයි.
1: සමහර කට යාර හිතුණක් දන්නේ නැහැ නේ චාමර. දැන් ඊයේ දවසනේ හරිම දවස.
2: ඔව්.
1: ඉතින් ඒ නිසා ඊයේ දවසම ඇවිල්ලා ඒකට ස්මාරකයට මල් තියනවා කියලා හිතලා.
2: ඔව් දැන් කිව්වේ එහෙමනේ අපි ගිය අවුරුද්දෙත් මේ වෙලාවටම මේක කරා කියලා තමයි කිව්වේ.
1: ඔව්.
2: අපි දන්නේ නැහැ ඉතින් නේද? නීතියට බාරයි ඉතින් ඕවා. ජාතික රණවිරු සැමරුමට සමගාමීව රණවිරුවන් 5289කට උසස් වීම 5289කට උසස් වීම ලබා දීලා තියෙනවලු. ඉතා හොඳයි අපේ සදාදරණීය රණවිරුවන්. ඉතින් නේද
1: අනිවාර්යයෙන්
2: මිලට මුදලට පඩියට අපිට සීමා කරන්න බෑ උන්ගේ අමිල සේවාව. ඇමති නලින්ද ලෝක සෞඛ්‍ය සමුලුව අමතයි කියලා තියෙනවා. ඇමතිවරයාගේ සමුලුව ඇමතුයින් පසුව ලෝක බලවතුන් නේද අපිට තවත් ආදර කරයි සෞඛ්‍ය සේවාවට. එහෙම කළොත් හොඳයි. ඇත්තටම අවංකවම කියන කතාවක් ඉදින් නේද? ගොඩක් රෝහල් වල ගැටලු තියෙනවා මේ වෙලාවේ. ගෝඨහරුවට එරෙහි සීනිබදු නඩුවේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ. මෙහෙම නඩුවකුත් තියෙනවනේ. සීනිබදු එකක්. නැත්නම් මොනවටද
1: අපිට?
2: හාල් වලට තියෙනවනේ. සීනි වලට තියෙනවා. පොල් තෙල් වලට තිබුණා. තව සුදු ලුණු වලට තිබුණා. මම මතක් කරන්නේ බීලු ලුණු වලට තිබුණා. පරිප්පු වලට තිබුණා.
1: හයි.
2: මොනවටද නැති වුනේ? හාල් මැස්සන් වලට තිබුණා. නැති වෙච්ච දෙයක් නැහැ නේ අතර නේද? ගිනපු හැම දෙයකටම තිබුණා අපිට ප්‍රශ්න. පස්සේ මම දැක්ක සමහර කාලෙක එළවලුත් ගිනලා තිබුණා. එළවලු වලටත් තිබුණා වගේ ප්‍රශ්න. ඒ වගේ ಜಾති අතර ප්‍රශ්න තියෙනවා. හැම එළවලුකගේ නමක හැම එළවලුවක්ම ධාන්‍යක ආහාරවක ආනයන කරන සෑම දෙයක් පිටුපසම අපිට තියෙනවා කතා කරන්න දෙයක්. ඒ වගේම මේ මතක් කරන්න ඕනේ ඉරානයේට ට්‍රම්ප් ගෙන් යළි අනතුරු ඇඟවීම කියලා සඳහන් කරලා තියෙනවා.
1: හැමදාම අනතුරු ඇඟවනවා
2: නේද? හැමදාම අනතුරු ඇඟවීම කරනවා. ඉතින් හදත් ඔන්න පණිවිඩයක් යොමු කරලා තියෙනවලු. බුද්ධ ශාසනයට එල්ලවන අභියෝගයන් වලට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් ඕනේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි කියලාත් වාර්තා කරලා තියෙනවා. වාහන ගෙන්වන්න අධිභාර වෙනුවට ආනයන කරුවන්ගේ ඩොලර් යොදවන්න මන්ත්‍රි රවි කරුණානායක තමයි සඳහන් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. දැන්වත් අනේ එජාපයට එකතු වෙන්න රුවන් විජේවර්ධනගෙන් සජබේට ආරාධනා. ඔය ආරාධනා පිළිගන්නකෝ අනේ නේද?
1: දෙපැත්තට බෙවි ඉන්නවනේ.
2: ඒකනේ තේවතු හිමියන්ට මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක් ලබා දෙනවා කියලත් ඔන්න දිනමින වාර්තා කරනවා.
1: ඒකනම් හොඳයි.
2: අනිවාර්යෙන් ලංකාදීපේ අද දවසේදී වාර්තා කරලා තියෙනවා අන්තරේ මල්වානේ ඉඩමෙඩියයි.
1: ගිහිල්ලානේ.
2: අන්තරේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕන් ගිල්ලීම සාක්ෂාත් වුණා. ඕන් නිලුවේ
1: දෙපාර්තමේන්තුවට.
2: ඔව්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබුණේ. ඉතින් ඔන්න UGC එකට ලබා දීලා තියෙනවා ඉඩම ග්‍රාමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවෙන්. දැන් ඉතින් හරි දැන් තියෙන ඉගෙන ගන්න. එනේ එතන හදලා දෙන්න අවශ්‍ය කරන වැඩපිටාව කරගෙන යන්න. ඊට පස්සේ ඉතින් අධ්‍යයන කටයුතු කරගෙන යන තමයි තියෙන්නේ අපේ සරසවි විද්‍යාර්ථයන්.
1: අධ්‍යයන කටයුතු හොඳේ.
2: අධ්‍යයන කටයුතු.
1: ඔය පිකටින් වලින් ගිහිල්ලා ඊට පස්සේ ඒවට ඕන කරන මේ බෝඩ් ටික ලියා ගන්න තනකුයි ඊට පස්සේ
2: පාටි දාන්න තනක් නෙමෙයි දීලා තියෙන්නේ.
1: සංවිධාන තියා ගන්න තනක් නෙමෙයි අධ්‍යාපන කටයුතු කරන්න තමයි දීලා තියෙන්නේ. ඕකේ.
2: තරුණ දිනේට විසමත් විරෝධී පාගමන් 25ක් සංවිධානය කරලා තියෙනවලු. මද්ද්‍රව විරෝධී පාගමන් 25ක් සංවිධානය කරලා තියෙනවා කියලා ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් වීරරත්න මහත් විජේරත්න මහතා තමයි කියලා තියෙන්නේ.
1: ඉතා හොඳයි.
2: පාගමන් විතරක් හරියන්නේ නැහැ. ඉතින් වැඩපිළිවෙලක් හදන්න නැතුව නේද? කාටද කියන්නේ ගිහිල්ලා මේ?
1: සමහරක් කියලාට පාගමන යන අයත් ඉන්නවද දන්නේ නැහැ චාමර.
2: රටත් නීරත් ගොයන් කයිනම් කාට කියන්දෝ මේ අවනඩුව කියලා කතාවකුත් තියෙනවා. වරායේ වරාය බත්පතේ රසගුණ වැඩි කරන්න නියෝගලු.
1: ඒක හොඳයි.
2: මතකනේ කජු. කජු සිද්ධිය මතකනේ. වරාය අධිකාරී සේවක මහතුන් වෙත ලබා දෙන ආහාර පැකට්ටුවේ ප්‍රමිතිය ඉහළ නැන්වීමට කටයුතු කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ දවසේදී උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු වෙනවලු ලංකාවට. ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මම තවත් වැදගත් ප්‍රවෘත්තියක් දැක්ක නිපු ඒ ගැනත් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දන්සල් පවතින කාලයේ තියෙනවනේ දැන් මේ දන්සල් තියෙන කාලය තුල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ පණිවිඩයක් යොමු කරලා තියෙනවා. ඔවුන් තීරණයක් අරගෙන තියෙනවා දන්සල් වල වාහන නවතුනට බෞද්ධ කොඩි හොල්ලන්න එපා කියලා. ඒ වෙනුවෙන් කහපා ඇති දජයක් ලබා ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. සමහර බෞද්ධ කොඩි බිමත් එක්ක ඇදගෙන යන පොඩි ළම.
1: නේද?
2: අපි කාටද මේ අපි විහිළුවට ලක් කරන්නේ? අරමුණ චේතනාව වැදගත්. ඒ කියන්නේ චේතනාව ගැටලුවක් නොවනත් එතන ඒ වැඩේ ගැළපෙන වැඩක් නෙවෙයි. ඒක නිසා බෞද්ධ කොඩි එකට යොදා ගන්න එපා කියලාත් කියලා තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් අද ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ ලංකාදීපයේ සහ දිනමින පුවත්පතේ.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති සින්දුවකට යන්න. සින්දුවකින් පස්සේ හිට විරාමයකට ගිහිල්ලා ආපහු අපේ කතාවට යමු.

0: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: වෙන්නේ පෙරලිකාර සඳුදා.
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා. හරි
3: සුවබර අඟහරුවාදා.
6: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
3: සතියේ දවස් පහේම උදේ 10ට
10: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7යි විනාඩි 55යි දැන් බලාව. සමහර කියනවා චාමර ආන් පොඩි කාලේ නම් හිටියේ හරමයි දැන් ඉන්න විදිය බලන්නකො කියලා කියනවා. සමහර අය ඒක ඇත්තටම සතුටින් කියනවා. සමහරු ඒක අර කර කියා ගන්න දෙයක් නැතිකමට දැක්කන දැක්කනේ පොඩි කාලේ හිටපු ඉතින් දැන් ඉන්න විදිය අන්න එහෙම තමයි කියන්නේ.
2: අනිවාර්යයෙන්.
1: මිනිස්සු කියන විදිය වෙනස්, මිනිස්සු දකින විදිය වෙනස්. මිනිස්සු දකින විදිය කොහොමුණත් කියන විදිය කොහොමුණත් ඔයාට පුළුවන් ඔයාගේ ගමන දිනන්න, ඔයාගේ ගමන දිනන්න යන ගමනේදී ওই මිනිස්සු කියන කතා නිසා අඩියක් පසර ගන්න එපා. ඉස්සරහට යන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය බලාගෙන ඉන්න ඔයා එනකන් ඔයාව කෝටිපතියෙක් කරන්න. කෝටිපතියෙක් කරන්න බලාගෙන ඉන්න නිකන් නෙමෙයි හරිද? නිකන් මේ වශයෙන්ට නෙමෙයි. සමහරු නම් කියනවානේ අනික ඔයා ඕන වෙලාවක කෝල් කරන්නනේ මම ඉන්නවා කියලා කියනවානේ. හැබැයි ඉතින් කෝල් කොච්චර ගත්තත් පැයක් කෝල් එක ගත්තත් ආස ගන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලය එහෙම නැහැ කියන ඔයා එන්න රුපියල් 40ක් දීලා ඔයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒකට හොඳම උදාහරණේ NLB හඳහන වුණ දුන්න මේ මාසේ 9 වෙනිදා රුපියල් 135ක 6 වෙනි සුපිරිතෑගි ලැබියා. මේ මාසේ 9 වෙනිදා දෙනුම් දෙන ලද 1493 වෙනි දිනුම් වාරයෙන් දඹුල්ල ප්‍රදේශයේ NLB අලවි නියෝජිත NGC ප්‍රියදර්ශනී මහත්මයාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි බිහි වුණේ රුපියල් 135ක 6 වෙනි සුපිරිත්‍යාගලාභී. හරිද? ඒ කියන්නේ මේ වෙනකන් චාමර සුපිරිත්‍යාගලාභී 6 දෙනෙක් බිහි කරලා ඉවරයි.
2: අනිවාර්යෙන් 2026 වසරේ මේ දක්වා සුපිරිත්‍යාගලාභීන් 6 දෙනෙක් සහ දසලක්ෂපතියන් 87 දෙනෙක් බිහි කරලා
1: තියෙනවා.
2: ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා වැඩි වැඩියෙන් හඳහන ලොතරැයියක් ගන්න. මොකද ඔබ මිලදී ගන්න ටිකට් එකෙන් අපේ රටේ ආදරණීය රණවිරුවන් වෙනුවෙන්, ඒ වගේම සමාජ සේවය වෙනුවෙන් ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් නොපිරිහෙළා දායකත්වයක් ඉටු කරනවා. අර ගම්මල නේද පිට්ටනියක් හොන්න නැති කොල්ලෝ කෙල්ලෝ ටිකට නේද ඔවුන්ගේ ක්‍රීඩාව දියුණු කරගන්න, ඔවුන්ගේ ශරීර සුවතාව දියුණු කරගන්න. ඉතින් මේ සියල්ලකටම ඉතින් මේ ලොතරැයියෙන් තමයි මුදල් බැර වෙන්නේ. ඒක නිසා ගන්න ටිකට් වැඩි වැඩියෙන් ජීවිත ඉරණම වෙනස් කරලා දෙන ලොතරැයියක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයිය කියන්නේ.
1: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරගන්න ගමන් අපි යන ලෑස්සේ මේ සින්දුවට.

0: වෙලාවුද 8යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උදයාචරයේ විනාඩි 8යි දැන් බලවව අපේ දෙවෙනි පැයට තමයි යවෙන්නේ තියෙන්නේ මතක් කරන්න ඕනේ දෙවෙනි පැයත් මුලම ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලතරයි මණ්ඩලය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මුලින්ම මතක් කරන්නේ හොඳම දේවල්නේ ඒකයි මේ පැය මුලම ඒ ගැන මතක් කරේ දැන් ඇවිදින්න යන්නත් ඕනේ මොකද කියන්නේ ඇවිදින්න යනවද
1: අපි යමු නේද
0: එහෙනම් ඉතින් අපි ඇවිදින්න යන ලාස්ටි
2: Travel with Supreme
0: අද කොහෙටද අපි යන ලෑස්ති වෙන්නේ?
1: අද අපේ ගමන අපි රජ රටින් වැව්බැඳි රටින් එහෙම අපි යනවා ටිකක් දුරකට රුහුණට.
0: රුහුණට?
1: රුහුණු රටට තමයි අපි යන්නේ. අද Travel with Supreme අපේ ගමන මැදගම සීගල පුරාණ විහාරය. එහෙම නැත්නම් ඉතින්

0: අල ගෘහ නිර්මාණ තාක්ෂණයේ තවත් විශ්මිත නිර්මාණයක් විදිහට මේ ඓතිහාසික විරාණේ විහාරය අපිට හඳුන්වා දෙන්න පුළුවන් කමක්
1: තියෙනවා.
0: ගල්කණු 16ක් මත තමයි මේ විහාරය කරවලා තියෙන්නේ. හරි, වහලේ සම්පූර්ණයෙන්ම මහනුවර යුගයේ භාවිතා කරපු උළු වර්ග යොදාගෙන වහලේ නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ විශාල ගල්කණු 4ක් මත තමයි වහලේ සවි කරලා
1: තියෙන්නේ. හරි,
0: දැන් ඉදිරිපස කුඩා මේ හේවිසි මණ්ඩපයක නටබුන් අපිට බලාගන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ විහාරය සම්බන්ධයෙන් කතා කරද්දී සාමාන්‍යයෙන් මේ විහාරය තුළ අර මං කියපු වැදගත්කම වෙන්නේ මේක කුඩා විහාරස්ථානයක්. ඒ වගේම තමයි ටැම්පිට විහාරයක්. ටැම්පිට විහාර කියන්නේ අපේ පුරාතනයේදී ඉතා විශාල ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ දියුණු ගෘහ නිර්මාණ තාක්ෂණයක් අපිට තිබිලා තියෙනවා. එකල සමහර වෙලාවට මේ ආශ්‍රිතව වැව් පද්ධතියක් තියෙන්නේ නැති, සමහරට පහත් බිමක් වෙන්නේ නැති නේද? වතුර ප්‍රශ්නේ තිබ්බද එහෙම දන්නේ නැහැ. කොහොම වුණත් මේ විහාරය සම්බන්ධයෙන් කතා කරද්දී මෙය ප්‍රාදේශීය පාලකයෙකු විසින් ඉදිකරපු විහාරයක් විදිහට හඳුන්වනවා. සපුගොඩ නිලමේ කියන නිලමේවරයා විසින් මේ විහාරය ඉදිකලා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට දැන් මේ විහාරය තුළ විශේෂයෙන්ම මේ බුද්ධ ප්‍රතිමාවන් වහන්සේලා වැඩ ඉන්නා වගේම ඇතුළත කුටියට පිවිසීමේදී අපිට විශාල මකර තොරණක් හමු වෙනවා. ඒ වගේම මේ විහාරයේ ඔය එනා මකර තොරණින් ඇතුළට ගියාට පස්සේ නිපු අපිට නාරිලතා මලකග ලක්ෂණ දැකවලා ගන්න පුළුවන්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් අපි විහාරස්ථානවල නුවර යුගයේ වගේ දැකලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ අනිකුත් දැන් බොහෝ ඇතුළත නිර්මාණය කරලා තියෙන බොහෝ දේවල් ප්‍රතිමා තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි මෙහි සිතුවම් කිහිපයක් තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළේ වැඩ ඉන්නවා වගේම අගසවු දෙනම සිතුවමින් තමයි නගලා
1: තියෙන්නේ.
0: ඒ වගේම සමන් දෙවි විෂ්ණු දේව ප්‍රතිමා වහන්සේ සමවන චිත්‍ර ඇඳලා තියෙනවා, සිතුවම් කරලා තියෙනවා. ඒ වගේම මේ සපුගොඩ නිලමේයයි කියන නිලමේවරයාගේ සිතුවමකුත් මෙහි සිතුවම් කරලා තියෙනවා. මෙතන තවත් වැදගත්ම කාරණයක් තමයි මෙතන තියෙන මේ චිත්‍රවල ලක්ෂණ සිතුවම්වල කලාව මුල් කිරිගල කලාකෘති වලට සමානයි කියලා තමයි ජනප්‍රවාදයේ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඔය කපුගම චන්ද්‍රකීර්ති ගුරුන්නාන්සේගේ සිතුවම් කලාවේ ලක්ෂණ මේ විහාරයේ තියෙනවා කියලා ජනප්‍රවාදයේ සහ ගම්වැසියන්ගේ අදහස වෙනවා. එතකොට මේ විහාරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නිශ්චිතවම කොයි කාලක වකවානුවට අයිතිද කියන එක සම්බන්ධයෙන් දන්නේ නැහැ. තවත් රාජරාජ මහාමාත්‍ය ආදී මෙහි පැමිණියාද උන්ගේ ආධාර ලැබුණාද ඒ සම්බන්ධයෙන් සඳහනකුත් නැහැ. කොහොම වුණත් අපේ රටේ රජදරුවන්ගේ පමණක් නොව ප්‍රාදේශීය පාලකයන්ගේ පවා තිබුණු නිර්මාණශීලීත්වය තමයි මට මෙතනින් ඔයාලට පෙන්වන්න ඕනකම තියෙන්නේ. මේ සපුගොඩ නිලමේ කියන නිලමේවරයාගේ තවත් විශාල අදහසක එහෙම නැත්නම් එතුමන්ගේ මහ පුදුමාකාර විදිහේ චින්තනමය ලක්ෂණයක් මෙතන අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද ඉතින් ඔය අනිවාර්යෙන්ම වීර කැටිය පැත්තට යනවනම්, ඉතින් දකුණට යනවනම් හැමෝම යන්නේ මුහුද බලාගෙනනේ යන්නේ. ඉතින් නාලායෙන්න නේද? ඔය යන ගමන් අතරේ අනිවාර්යෙන්ම ඔයා ගිහිල්ලා මැදගම සීගල පුරාණ විහාරයටත් යන්න, ගොඩක් දුර යන්න නෑ. වීර කැටිය වලස්මුල්ල පාරේ වීර කැටිය හන්දිය අසල තමයි තියෙන්නේ. උඩුකිරිවල ජලාශය අද්දර තියෙනවා. ජලාශයත් එක්ක උදේට වගේ යන්න පුළුවන් නම් ඉතින් හරි පුදුමාකාර විදිහේ ලස්සනක් මෙතන තියෙනවා. තාමත් පැරණි බව ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් මේවා සංරක්ෂණය කරන්න ඕනි දේවල්. පුරාවිද්‍යාවේ නම් පුරාවිද්‍යා ස්ථානයක් විදිහට මේ නම් කරලා තියෙනවා. ඉතින් ඓතිහාසික වශයෙන් අපිට වැදගත් වන බොහෝ කරුණු කාරණා අපේ ගෘහ නිර්මාණ තාක්ෂණයේ විශිෂ්ටත්වයක්. රුහුණු රට පිහිටි මැදගම සීගල පුරාණ විහාරයට ඔයා ගියොත් ඔයාට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: එනාතිනද අපේ ලස්සන තරකට ගිය දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. මොකද හෙටත් අපි මේ වගේම තවත් ලස්සන තරකට යනවා. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එනිසා දිගටම අපි වහගෙන ඉන්න.

0: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වාගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි
1: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: සුප්‍රීම් රේඩියෝ. මගේ හඳ මගේ රට.
0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: 89.1 89.3 Supreme Radio.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක. The Welcome Show.
1: දැටයි විනාඩි 25යි දැන් බලව මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ ජීවිතේට නියත ධනියෝග අරන්ගෙන හඳ හන ලොතරැය ගැන 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් සහ 1,87,87 දෙනෙක් බිහි කරලා තියෙන්නේ.
2: ඉතින් හඳ හන ලොතරැය ගැන මතක් කරද්දී ඔයාලට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම රුපියල් 135ක 6 වන සුපිරි ත්‍යාගලාභය මේ මාසේ 9 වනදා දිනුම දින ලද 1493 වන දිනුම වාරෙන් දඹුල්ල ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත NGC ප්‍රියදර්ශනී මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි වුනේ. ඉතින් වාසනාව ඔබේ කරගන්න ඔබට තියෙන මේ හොඳම අවස්ථාව මඟ අරගන්න එපා. මොකද 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් පිටපිටම බිහි කරලා තියෙනවා. වගේම දසලක්ෂපතියන් 87 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් දසලක්ෂපතියෙක් වෙනවද වගේම සුපිරි ත්‍යාගලාභියෙක් වෙනවද කියන කවා තමයි තීරණය කරගන්න ඕනේ. ඔයා මේ ගන්න ටිකට් එකෙන් අපේ රටේ සදාදරණීය රණවිරුවන් වෙනුවෙන් සමාජ සේවය වෙනුවෙන් ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉරණම වෙනස් කරගන්න. හරි. ඉරණම් ගමන යන්න එහෙමත් සමහරු ඉන්නව නේද බලාගෙන. එයාලට තියෙන මුදල් ඕනිනේ. ඒක නිසා මේ ඉරණම් කරු හොයාගන්න හරි ඔය හැම දෙයකටම ඉතින් ඔයාට මුදල් ඕනි වෙනවා. දෙන්නත් එක්කම ගිහිල්ලා ගන්න හඳහන ලොතරැයියක්. ඔය කවුරු කිව්වත් ගැලපෙන්නේ නැහැ, කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා කිව්වන්නේ. මෙයානම් ගැලපෙනවම තමයි. හරි.
1: ගැලපෙන්නේ නැති හදහන් පවා ගලප ගන්න පුළුවන් NLB හදහන.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්. හදහන් නෙවෙයි හදවත් පවා ගලප ගන්න පුළුවන් නේද?
1: ඔව් ඕන තරම්.
2: ඔය උස්මිටිකම් නේද? අපේ පන්තියට ඔය පන්තිය ගැලපෙන්නේ නැහැ. එහෙම කතා ගොඩක් තියෙනවා. එහෙම පන්ති දැන් නැහැ.
1: සමහර කියනවානේ ඔයා මොකද්ද ඔයා ඉතින් ඒව දැකලවත් නැණි කියලා සමහර අය කියනවානේ. ඔයා ඒව අත්විඳලත් නැහැ කියලා කියනවානේ. අන්න ඒ හැම දෙයක්ම ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. සමහර අයගේ පොඩි පොඩි ආසාවල් නැති වෙන්නේ චාමර. දැන් පවුලේ ගොඩක් කට්ටිය ඉන්නව නම් සමහර අයට තියෙන ආසාවක් තමයි මගේ කියලා දෙයක් පාවිච්චි කරන එක. මේක මගේමයි කියලා එක කෑමක් කන එක. දැන් සමහර අයට තියෙන පොඩි කාලේ ඉඳන්ම හිණයක් මම තනියෙන් කොත්තුවක් කරනවා. එහෙම හිණ තියෙනවා. දැන් අපි මේ අපි හරි සරල හිණ මේ කියන්නේ. අපේ රටේ මිනිස්සුන්ට තියෙන සරල හීන විශේෂයෙන්ම දැන් ලොකු පවුලක් වගේ තියෙනවා නම් චාමර පවුලේ සහෝදරයෝ 4-5 දෙනෙක් විතර ඉන්නවා නම් අම්මා තාත්තා සාමාන්‍ය රැකියාවක් නම් කරන්නේ චාමර කඩේකින් කෑම එකක් කන්න යන්නේ. එතකොට කඩේකට එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකකට කට්ටියත් එක්කම ගිහලා කෑම කන්නේ ඒක චාමර ඒක සාමාන්‍යයෙන් මේ හරි අමාරු දෙයක්. මොකද ඉතින් දැන් තියෙන ගණන්
2: ඒක සාමාන්‍ය දැන් මුදල් තියෙන කෙනෙකුට නෑ යුරෝපියනෝගේ වැඩ.
1: ඔව්.
2: නේද අපිට ඉතින් එහෙම කඩේකට ගිහිල්ලා නේද කට්ටියත් එක්ක ඉති. මට මතක් වුණා ලූෂන් බුලසිංහල මහත්තයා ලියපු ගීතේකුත්. ඔව් කියද්දි ඉතින්. විදුලි මිනි පහන් දැවි ගීතේ තියෙනවනේ නිබු. කුරා කුහුඹු මිනිසා වෙමිවා ඔබේ මන්දිරේ කියලා.
1: ඔව්.
2: නේද? ඕක මහගම සේකරත් ප්‍රබුද්ධගේ කවිය කියලා තියෙනවනේ. ප්‍රබුද්ධ යශෝදාට කියනවනේ. යශෝදාගේ උඩ කාමරේ ළඟට ගිහිල්ලා බැල්කනියෙන් පේනවා යාට ඈත ලෝකය. පේන්නේ පැල්පත් නිවාස. සත්මහල් ප්‍රාසාදයක් නෙදේන්නේ යශෝදාට. එතකොට ප්‍රබුද්ධ කියනවා යශෝදා ඔබ ළඟ මට වා කුරා කූඹියෙක්සේ දැනෙයි කියලා. අර මට ඈත පේන ලෝකේ තමයි මට අයිති. ඒ නිසා මට ඔයාව ගැළපෙන එකක් නෑ නේද කියලා යශෝදර කියනවා ප්‍රබුද්ධ. රෝෂන් බුලසිංහල මහත්තයාට ඒක තමයි කියන්නේ කුරා කුහුඹු මිනිසා විමිමා ඔබේ මන්දිරේ කියලා කියලා අවසානේ කියනවා. ඉතින් අපි හැමෝම ඉතින් හංස ගීතිකාවලට හිනා වෙනවා නේද? ලස්සනයි කියලා කියනවා. හැබැයි ඉතින් හංසයෝ හිනා වෙන්නේ මේ යන්න සූදානම් වුණාම තමයි හංසයෝ නටන්.
1: මේ සමහර මිනිස්සු ඉන්නවානේ චාමර. දැන් තව මිනිස්සෙක් මොනා හරි දෙයක් දන්නේ නැත්තම් දැකලා නැත්තම් ඒ දේ මීට කලින් ඒ දේට හරියට හිනා වෙන මිනිස්සු ඉන්නවා.
2: අනිවාර්යයෙන්.
1: හැබැයි මේ මිනිස්සුන්ටත් මොකක් හරි වාසනාවකට තමයි මේ දේවල් හම්බුනේ. නිකන් හරි ඒ දේ. හැබැයි මේ මිනිස්සුත් ඉන්නවා තවත් දේවල් නොදකපු. ලෝකේ එක එක දේවල් නොදකපු, ලෝකේ දේවල් අත් නොවිඳපු මිනිස්සු ඕන තරම් ඉන්නවා චාමර. සමහර මිනිස්සු තමන්ගේ උපන්දිනයට කේක් එකක්වත් කපපු නැති මිනිස්සු ඉන්නවා. කවදාවත් කබල නැති මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සු තමන්ගේ උපන්දිනයක්වත් සමරන්න නැතුව ජීවිතක්ෂයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අපේ ජීවිතේ මේ අපිට හම්බ වෙන පොඩි දේ වුණත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ බෙදා හදා ගන්න සහ තව මොනොස්සෙක් දෙයක් දන්නේ නැත්නම් ඒ දෙයට නිකන් අර අනම්මනම් කියන්නේ නැතුව හා ඒක ඔයා දන්නේ නැද්ද ඒක මෙන්න මේ වගේ දෙයක් කියලා හරි ආදරෙන් ඔයාට කියලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ එකක් තමයි ඒකෙන් එන්නේ කියලා දෙන්න පුළුවන් නම් ඔයා තමයි පොළවේ පය ගහලා ඉන්න නියම මනුස්සයා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්
1: මිනිස්සු ගොඩක් මැද්දේ ඔයාව කැපිලා පේන්න ඒ නිසා වෙන්න පුළුවන්.
2: ඉතින් හදාහන ටිකට් ගන්න වැඩි වැඩියෙන් ජීවිතේ හීන හැබෑ කරගන්න පුළුවන්. ඉරණම වෙනස් කරගන්න ජීවිතේ ඉස්සරහට යනවා. හරි තියෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි කියන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩක් බලනකොට මට ලස්ස වෙස්සක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ලංකාවේ තියෙන එකම ෆුඩ් ග්‍රේඩඩ් කොස්මැටික් නිෂ්පාදන පෙළ. දැන් ඔබට නිල්මනචරව වෙතින් අපේම සංස්කෘතියේ පරම්පරාවෙන් පැවතෙන ගුණාත්මක ආහාරමය අමුද්‍රව්‍ය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් නවීන තාක්ෂණික වැඩදියුණු කිරීම් වලට ලක්කර ඉතාමත් සුරක්ෂිත ලෙස නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන නිල්මනචරව වෙතින්
0: එරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
2: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3

0: රස පෙරළු කතා අරගෙන උදෙන්වා. උදෑසනයි විනාඩි 39යි දැන් වෙලාව.
1: ඉතින් අද දවසත් අතින් අද සදාදරණීය රණවිරුවන් සිහිපත් කරන දවසේ නේද? නිර්නාමික සොල්දාදුවෙක්ගේ පණිවිඩයක් තියෙනවා. මට ඒ පණිවිඩේ කියන්න මිනිත්තු කිහිපයක් දෙන්න. මේක 2009 මැයි මාසයේ යුද්ධයේ අවසන් දින කිහිපය තුළ සිදුවුණු සිදුවීමක්. ඒ කාලය තුළ යුද පිටියේ සිදුවුණේ මොනවද කියලා මම අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නැහැ නේද? නන්දිකඩාල කලපු ආසන්න භූමියේදී විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් විසින් දමිළ ජනතාව, අපේ ආදරණීය දමිළ ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගෙන තිබුණා නිපු. එනිසා උඩින් ප්‍රහාර එල්ල කරන්න හැම පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. බරාවි ප්‍රහාර. මොකද සිවිල් පුරවැසියන්ට සිවිල් ජනතාවට හානි වෙයි කියන බියෙන් කොමරුවේ නන්දිකඩාල කලපුව ආසන්න කාලය තුළදී මේ මීටර් 400ක් 500ක් වගේ දුරකින්, මම නම්ගම් කියන්නේ නැහැ, මට ඒකට සමා වෙන්න, මීටර් 300ක් 400ක් වගේ දුරකින් තිබුණු හමුදාවේ, එහෙම නැත්නම් තවත් අපේ සේනාංකයක, පාබල සේනාංකයක හමුදා කඳවුරක් තියෙන උන් ඉලක්ක කරගෙන කොහොමරි හමුදා කඳවුර දාගෙන ඉන්නවා. එතන කොහොමරි දැවැන්ත ප්‍රහාරයක් මේ රාත්‍රියේ පුරා මේ හමුදාවට එල්ල වෙනවා ත්‍රස්තවාදීන්ගෙන්. ඒතාව දරුණු ගණයේ ප්‍රහාර ගණනාවක් එල්ල වෙනවා. මොකද ඔවුන්ගේ උත්සාහය තිබුණේ හමුදා සේනාංකයේ රැඳී සිටපු තැන කඩාගෙන එතනින් පැන යාම තමයි ඔවුන්ගේ උත්සාහය වෙලා
2: තියෙන්නේ.
1: ඒ කතාව ඔබ දන්නවා, කොහොමද පැනගෙන යන්න හැදුවේ ඔබ දන්න කතා. කොහොමරි මේ ඉතාම අසීරු තැනක තමයි ඉන්නේ. මේක විශේෂයෙන්ම අපේ රටේ හිටපු තවත් ඉතා විශිෂ්ට සේනාංකයක බ්‍රිගේඩියවරයෙකුට තමයි මෙහෙම වගකීම බාර වෙන්නේ. ඒ බංකර් පේලිය කඩාගෙන ඉස්සරහට යන්න. කොහොමරි මේ වෙනුවෙන් 8-man team කියලා අපි දන්නවනේ. 8-man team එකක් තමයි යොදවන්නේ. මම මොන සේනාංකද කියන්න උත්සාහ කරන්නේ නැහැ. කොහොමරි එදා රාත්‍රියේ කාලයේදී ඉතා දරුණු සටන් ඇවිල්ලා, ඉතා දරුණු සටන්, දරුණු ප්‍රහාර ත්‍රස්තවාදීන් විසින් මේ හමුදා කඳවුරට එල්ල කරනවා. සහ අර 8-man team එක කොහොමරි එදා පාන්දර එළිවෙන්න කලින් මේක කඩාගන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. කොහොමහරි මේ බ්‍රිගේඩියවරයාට මේ 8-man team එකෙන් හදිසියෙම පණිවිඩයක් එනවා. පණිවිඩයක් ඇවිල්ලා එක සෙල්දාදුවෙක් කියනවා, සර්වින කරන්න දෙයක් නැහැ, අපිට මෙතනින් හරි අමාරුයි වැඩේ කරගෙන යන්න, සොයිසයිඩ් කරගන්න ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ සර් කියලා මේ සොල්දාදුවා මේ නිර්නාමික මම කියන හමුදා නිලධාරියා, හැම නැත්තම් මේ රණවිරුවා කෝල් එකක් දෙනවා අර සෙට් එකෙන් කතා කරලා කියනවා, වෙන කරන්න දෙයක් නැහැ සර්, මෙතන සොයිසයිඩ් කරගන්න ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ, මම හෙට ඉර පායන්න කලින් සර්ට මේක අරගෙන දෙනවා, මගේ අම්මයි තාත්තයි ගොඩක් වයසයි, මම බැඳලත් නැහැ සර්, තියෙන එකම අඩුපාඩුවකට තියෙන්නේ මට අම්මටයි තාත්තටයි ඉන්න ගෙයක් හදලා දෙන්න බැරි වෙච්ච එක විතරයි, ඒත් අවුලක් නෑ සර්, මම හෙට ඉර පායන්න කලින් සර්ට මේක අරගෙන දෙනවා කියලා මේ නිර්නාමික මම කියන සොල්දාදුව අපේ ආදරණීය රණවිරුවා කියන. කොහොමරි අර කිව්වා වගේම මේ බ්‍රිගේඩියවරයා උදේ වෙද්දී මේ 8-man team එකෙන් කොහොමරි අර සතුරාගේ ඉතාම දරුණු ගණයේ ප්‍රහාර එල්ල වුණු බංකර් පේලිය නිදහස් කරගන්න මේ 8-man team එකට පුළුවන් කමක් ලැබෙන අනිකුත් සේනාංකවල සහයෝගයත් එක්ක මෙහි පුරෝගාමී චරිතීටු කරන්නේ අර නිර්නාමික රණවිරුවා. ඔහු අර කිව්වෙ සර් වෙන කරන්න දෙයක් නැහැ, සොයිසයිඩ් කරගන්න ඇරෙන්න වෙන කිසිම විකල්පයක් මේ වෙලාවේ අපිට නැහැ. කොහොමාරි මේ රණවිරුවා ප්‍රධාන වෙලා මේ අවසන් අධීරයේ තිබුණු එක තැනක් හොඳේ තව සේනාංක ගණනාවක් ඉරියා ඉතින් නිදහස් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් අවසානයේ යුද්ධය අවසන් වුණාට පසුව මේ බ්‍රිගේඩියවරයා ගිහිල්ලා අර රණවිරුවාගේ අම්මටයි තාත්තටයි ගෙයක් හදලා දෙනවා. රණවිරුවා ආයේ දකින්න හම්බෙන්නේ නැහැ. ඔහුගේ අවසන් වචන කිහිපය තමයි ඒ විදිහට මේ බ්‍රිගේඩියවරයාට ඇහෙන්නේ. ඔහු පසුව ඉතාමත් වේදනාත්මකව සහ තමන්ගේ සේනාංක හිටපු විශිෂ්ට වීරෝධාර රණවිරුවෙක් වෙනුවෙන් සිහිපත් කරන හඬපටයක, එහෙම නැත්නම් වීඩියෝ වැඩසටහනකදී මේ අදහස මම දැක්කහු ප්‍රකාශ කරනවා. ඉතින් මට ඒ වෙලේ මතක් වුණේ පරාර්ථය වෙනුවෙන් ස්වార్థය කැප කරපු නිර්නාමික රණවිරුවන් කී දෙනෙක් නම් අපිට නිදහසේ හුස්ම ගන්න, අපිට මේ විගඩම් කරන්න, මේ නාඩගම් කරන්න අපිට නිදහස ලබා දීලා තියෙනවා. ඒ වගේ දහස් කරණක් විරුවෝ ඉතින් අපිට මේ නිදහස ලබා දෙන්න නිපු ජීවිත කැප කරලා තියෙනවා.
2: මට තෝකෙදි මතක් වුණේ ශාමර, දැන් ඊයේ දවසේදී ඔය ගැන එක එක පෝස්ට්‍රියා වුණා, ඒක මුලින්ම නිවුස් වල දීපු විදිය ශාමර වුණානේ. එතකොට මම මේනිකම තේක කමෙන්ට්ස් බලවල ගියා මොනවාද තියෙන්නේ කියලා. මට එක තැනක කමෙන්ට් එකක් තියෙනවා මම දැක්කා. ඒක මට ඇත්තටම හිතට දැනුණා, ඒක ඇත්තටම ඇත්ත කාරණාව කියලා. ඒ ගෑනු ළමෙක් තමයි කියලා තියෙන්නේ. ගෑනු ළමෙක් කියලා තියෙනවා, ඒ කියන්නේ ලංකාව බේරගන්න ඉස්සරහට ගියපු මගේ අයියා රණවිරුවෙක්, එයා මේ ආරක්ෂකංශයට එක රණවිරුවෙක් විතරයි, එයා රට බේරගත්තු එක්කෙනෙක් විතරයි. හැබැයි මට මගේ මුළු ලෝකෙම එයා කියලා, මට නැති වුණේ මගේ මුළු ලෝකෙම කියලා. අපිට ඇත්තටම වචනෙන් කියන්න පුළුවන් මේගොල්ලොන් අපිට මේ රට බේරලා දෙන්න තමයි මෙහෙම ගියේ කියලා. ඇත්තට මේගොල්ලන්ට අපි පින් දෙනවා, ඒ දේවල් කරනවා. හැබැයි ඉතින් ඒ ගෙදර හිටපු එකම පිරිමි කෙනා සහ එකම ඒ නංගෙට හිටපු එකම ආරක්ෂක, ඉතින් එයා නැති වුණා කියලා කියනවා. මට ඒක ගැන දුකයි. හැබැයි කමක් නෑ, එයා නැති වෙලා තවත් ගොඩාක් අයගේ අයියලා මල්ලිලා තව තාත්තලා බේරලා දීපු නිසා මට ඒ ගැන සතුටුයි කියලා එයා දාලා තිබ්බා. ඒ වේදනාව කවදාවත් නැති වෙන්නේ
1: නැහැ. නැති වෙන්නේ නැහැ ඉතින් නේද? අද අපිට මේ නාඩගම් කරන්න නේද, මේ විකඩම් කරන්න ඉතින් නේ, පුළුවන් තරම් අපි කරන්නේ ඒ වගේ දේවල් ඉතින් නේද? රණවිරු ස්මාරකය ළඟත් රණ්ඩු දබර වෙනවා ඉතින් නේ අපේ රටේ මිනිස්සු. මේ නිදහස භුක්ති විඳින්න බැරුව මේ රටේ මිනිස්සු යන කොටා ගන්න හදරු.
2: ඒකනේ.
1: හුස්මක් ගානේ නැහැ ඉතින් සදාදරනේ විරුවනේ, එච්චරයි. අය කියන්න දෙයක් නැහැ ඉතින් නේ.
2: එහෙනම් ඉතින් අපි ඒ ගැනත් මතක් කරන ගමන් ඒ උත්තමාචාරයේ විදිහට දෙන ගමන් අපි සින්දු කිටියම නේද?
1: අනිවාර්ය අපි සින්දුවක් අහමු. එනන් දිගටම එකතු වෙන්න ද වෙල්කම් ෂෝ සමග උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.

0: සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
6: 89.1 89.3 Supreme Radio.

0: Welcome to
1: උදෑසනයි විනාඩි 53 දැන් වෙලාව ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ.
2: සුබ දවසක් ලොතරැයි ගැන කියද්දී තුන් ඔයාලට මතක් කරන්න ඕනි සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නය සමග අංක 2ට රුපියල් 2500ක් දිනා ගන්න පුළුවන්. අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. දැන් ප්‍රවර්ධන ත්‍යාග තියෙනවා ටිකට් එකේ. මේවා පිළිවෙලින් ගැලපුවොත් එහෙම ඔයාට රුපියල් 25000ක් දක්වා දිනා ගන්නත් අවස්ථාව හදලා දීලා
1: තියෙනවා.
2: ඉතින් දවස සුබ කරවන සිහින දිනවන ලොතරැයියක් තමයි සුබ දවසක් ලොතරැයි කියන්නේ. දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. තවත් සුවිශේෂී ලොතරැයියක් විදිහට ඉතින් ඔයාට ගන්න පුළුවන් ටිකට් එකක් තමයි සුබ දවසක් ලොතරැයි කියන්නේ.
1: එහෙනම් ඉතින් වැඩියෙන් සුබ දවසක් ලොතරැයි පත් අරගෙන වගේ ජෝරු දාලා යන්න හිතාගෙන ඉන්න හීනේ හැබෑ කරගන්න ඕනේ. හරිද?
2: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
1: දෙකට මහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.
3: අම්මමව බංගවන්න රිකලබල යන්නේ බං. මට හොඳින්ම වැදෙන තම 27 ඉන්න බං.
4: තම 27 ඉන්න බං.
3: හැබැයි

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: වෙලාව පෙරවරු 9:00.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9යි විනාඩි 6යි දැන් වෙලාව අපේ අවසාන පැයට ඇවිත් තියෙන්නේ. අවසාන පැයත් මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික අතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එකතලා ඉන්නවා කියලා.
2: ජීවිතේ හේන දිනා ගන්න හේන හැබෑ කරගන්න වල තියෙන අවස්ථාව මඟ හැරගන්න එපා. අනිවාර්යයෙන්ම ජාතික ලොතරැය මණ්ඩලයේ ටිකට්පත් වැඩියෙන් මිලදී ගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැය මණ්ඩලේ.
1: අපේ ජීවිතේ හීන දිනනක ලේසි නෑනේ චාමර. හීන දිනනක හරිම අමාරුයි. හැබැයි තින් මොන දේ වුණත් හීන දිනන්න හයියක් තියෙන්න ඕනේ. අන්න එහෙම හීන දිනපු කෙනෙක් ගැන තමයි අද දවසේදී අපි ඇත් එක්ක මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. චාමර, මේ කුඩා කාලේ දරුවෙක්ට විඳින්න අමාරු වේදනා තියෙනවානේ. කුඩා කාලේ දරුවෙක් විදියට විඳින්න හරිම අමාරු වේදනා ගණනාවක් විඳගෙන වේදනා කන්දක් මැදින් ජීවිතේ දිනපු කෙනෙක් හිටියා. ඇතරම කිව්වොත් එහෙම ඇයි හැමදේම විඳගෙන ලෝකේ බිලියන පතියක් අතරට එකතු වෙන්න පුළුවන්කමක් ලැබුණා. බිලියනපතියන් අතරට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඇය ගැන තමයි අද දවසේදී අපි මේ කතාව අරන් ඉන්නේ. කවුද ඇය කියලා ඔබට හිතනවා ඇති. ඇය තමයි ලෝකෙම දන්න නිවේදිකාවක් වෙච්ච ඔප්‍රා වින්ෆ්‍රී. ඉතින් අපි ඇය ගැන තමයි අද දවසේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ. 1954 ඇමරිකාවේ මිසිසිපිහි අතිශය දුප්පත් අවිවාහක මවකට තමයි චාමර ඔප්‍රා වින්ෆ්‍රී බිහි වෙන්නේ. ඇය දරන් හිටියේ නැහැ ඇයගේ පියා කවුද කියලා. හැබැයි අවසානයේදී ඇය දැනගන්නවා ඇයගේ පියා කවුද කියලා. කොහොමහරි ඇගේ කුඩා කාලෙදී ඇයට ජීවත් වෙන්න ඇගේ මිත්තණියත් එක්ක, ඒ කියන්නේ අපි කියන්නේ ආචිත් එක්ක කුඩා කාලේ ගත කරන්න ඇයත් එක්ක. ඇය ටිකක් සැරපරුෂ කාන්තාවක්. හැබැයි ඇයට අවශ්‍ය කරන අධ්‍යාපනය, එහෙම නැත්නම් දේවස්ථානයට යවලා ඇයට අවශ්‍ය කරන කතිකත්වය, මේ හැමදේම හදන්න උදව් කරනවා චාමර. කොහොමනත් මේ ඇයට තිබ්බ දුප්පත්කම නිසාම ඇයට වෙනවා අර්තාපල් ගෝණි වලින් මහපෝ ඇඳුම් පවා අඳින්න චාමර. ඒ තරම් දුප්පත් ඇය, හරිම අමාරුවෙන් ජීවත් වුණේ. වයස අවුරුදු 9න් පස්සේ ඇගේ ජීවිතය අමහිහිරි කාලයේ පටන් ගන්නවා. ඇය මානසිකව සහ ලිංගිකව අපයෝජනය වෙනවා තමන්ගේම ඥාතීන් සහ අසල්වැසියන් අතින් චාමර. අවුරුදු 9ත් අවුරුදු 14ත් කාලය ඇතුළත හරිම වේදනාත්මක කාලයක් ගත කරපු ඇයට අවුරුදු 14න් අඩු වයස් ගැබිනියක් බවට පත් වෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි චාමර, ඊට ටික දවසකට පස්සේ ඇයට ඒ හම්බ වෙච්ච දරුවා මේ යනවා. මේ ගියාට පස්සේ ඇයට ආපහු, ඒ කියන්නේ ඔය මොන දේ සිද්ධ වුණත් ඇය මොන බලවකත් මේ තමන්ගේ ජීවිතය අතාරින්නේ නැහැ චාමර. ඒ තරම් වේදනාවක් විඳගෙන අවුරුදු 14කදී අඩු වයස් ගැබිනියක් වෙච්ච ඇයට දරුවෙකුත් ලැබිලා ඒ දරුවටත් ජීවිතක්ෂයට පත් වෙන්න සිද්ධ වුණාට පස්සෙත් ඇය තීරණය කරනවා නෑ, මම ජීවිතය අතාරින්නේ නැහැ කියලා. එතනින් එහාට ඇය තීරණය කරනවා ඇගේ අධ්‍යාපනය හරියට ගන්නවා කියලා. මේ මොන දේ සිද්ධ වුණත් ඇය අතාරින්නේ නැත්තේ ඒ අධ්‍යාපනය සහ ජයග්‍රහණයට ආසාව. මේ දෙකම හිතේ තියාගෙන ඉස්සරහට යනකොට ඇයට පුළුවන්කම ලැබෙනවා පාසල් යන කාලෙදිම ප්‍රාදේශීය රේඩියෝ නාලිකාවක අර්ධකාලීන රැකියාවක් ලබා ගන්න. වයස අවුරුදු 17දී වින්ෆ්‍රේ මිස් බ්ලැක් ටෙනසි රූපලාවන්‍ය තරගයේ ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණයත් එක්කම ඇයට ටිකක් හොඳ කාලයක් පටන් ගන්නවා චාමර. 1973දී, ඒ කියන්නේ ඇයට අවුරුදු 19න් රූපවාහිනියට සහභාගී වෙන්න ඇයට පුළුවන්කම ලැබෙනවා, නිවේදිකාවක් විදිහට සහභාගී වෙන්නේ. ඒ නාලිකාවේ සන්ධ්‍යා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට තමයි ඇය සහභාගී වෙන්නේ. අතරේ ඇය ලාභාවතම සහ පළමු කළු ජාතික නිවේදිකාව වුණේ අන්න ඒ කාලෙදි. ඒ කාලේ ඇය සහභාගී වුණාට

0: උත්සාහ කරනවා. ඉතින් මේ නිසා ප්‍රවෘත්ති ආශ්‍රය නිර්ධාරණය තීරණය කරනවා, නෑ මේක හරියන්නේ නැහැ, මේක නෙමෙයි අපිට සාමාන්‍ය නිවේදිකාවක් ඕනි කියලා ඇයව පහත් කරලා කතා කරනවා චාමර. ඇයට දඬුවමක් විදියට උදෑසන කාලයේ තිරගත වෙන ටෝක් ෂෝ එකකට ඇයව නිරත කරනවා. ඇයට දඬුවමක් විදියට, ඇය පහත හෙලීමක් විදියට තමයි එතනට දාන්නේ. මොකද ප්‍රධාන පෙරේ පුවත් කියන්න ආපු කෙනෙක්ව එතනට දානවා කියලා කියන්නේ නිකන් ඒක දඬුවමක් කියලා තමයි ඒ කට්ටිය දකින්නේ. හැබැයි දන්නවද චාමර, වින්ෆ්‍රේගේ වාසනාව උදා වෙන්නේ අන්න එතනදී. ඇයට දඬුවමක් විදියට දඬුවමක් වෙයි කියලා, පහත් කිරීමක් වෙයි කියලා ඇය උදේවරු යන සාමාන්‍ය වැඩසටහනකට දාපු තැන තමයි ඇයගේ ජීවිතය ඇය හදාගන්න පටන් ගන්නෙ. ඇයගේ ජීවිතේ හැරුම් ලක්ෂ්‍ය වෙන්නේ ඒ වැඩසටහන. නොහිතපු විදියට ඒ වැඩසටහන ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. හැමෝම හරිම ආසාවෙන් බලන්න පටන් ගන්නවා. 1984 දී තමන්ට පහත් කරපු, තමන්ව වට්ටන්න හදපු මේ නාලිකාවෙන් එළියට ඇවිල්ලා ඇය යනවා එම් චිකාගෝ වැඩසටහන කරන්න. චිකාගෝ වැඩසටහන 1986 දී, 1984 තමයි ඒ වැඩසටහනට ඇය සම්බන්ධ වෙන්නේ. 1986 දී ඇගේ නමටම හරව ගන්නවා ඒ වැඩසටහන. ඒ කියන්නේ AM චිකාගෝ වැඩසටහන ది ඔප්‍රා වින්ෆ්‍රී ෂෝ කියලා ඇය වෙනස් කරගන්නවා. ඇයගේ නමින් මේ පටන් ගත්ත වැඩසටහනට චාමර ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ නළු නිළියෝ පවා, ඒ විතරක් නෙමෙයි තවත් ගොඩාක් කට්ටිය, ෆුට්බෝල් ප්ලේයර්ස් වෙන්න පුළුවන් ප්‍රසිද්ධම කට්ටිය ඒ වැඩසටහනට එනවා චාමර. කොහොම හරි අන්න ඒ විදියට තමන්ගේ ගමන පොඩි කාලෙදි තමන් විඳින්න පුළුවන් උපරිම වේදනාව විඳලා හරියටම කිව්වොත් එහෙම ඒ කාලේ හිටපු උතුරු ඇමරිකාවේ බිලියනපතියන් අතරට ආපු පළවෙනි කළු ජාති කාන්තාව විදියටත් ඇයපත් වෙනවා චාමර. ඔය ගමන හරියම මේ ලේසි ගමනක් නෙමෙයි. මේ කිව්වේ හරි පොඩ්ඩයි ඇයට වෙච්ච දේවල් වලින්, ඊට වඩා දේවල් ඇයට වෙලා තියෙනවා. අවසානයේ ඇය තීරණය කරනවා ඇයට හම්බ වෙන මුදල් නිකන් අනවශ්‍ය විදියට වියදම් කරන්නේ නැතුව ඒ කාලේ ඉන්න, එහෙම නැත්නම් දැනට ජීවත් වෙන කළු ජාතික වෙන්න පුළුවන් අසාධාරණ ලක්ෂ දරුවන් වෙන්න පුළුවන් අනේ දරුවන් වෙනුවෙන් මේ සල්ලි යොදවන්න ඇය පටන් ගන්නවා. ඇය ඇයගේ සල්ලි වියදම් කරන අධ්‍යාපනයට සහ දරුවන්ගේ අධ්‍යාපනයට සහ දරුවන්ගේ අපයෝජනයට ලක් වෙලා ඉන්නවා නම් අනේ දරුවන්ට ජීවිතේ හදාගන්න. තමන්ගේ ජීවිතේ නැති වෙච්ච හැම දෙම ඇය ඒ හරහා, ඇයගේ පදනම හරහා ලබා දෙන්න ඇය උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහේ කාන්තාවක් තමයි ඔප්‍රා වින්ෆ්‍රේ කියලා කියන්නේ. ඇයට පුළුවන්කම ලැබෙනවා සමාජයේ කතා කරන, කතා මවන නිවේදිකාවක් බවට පත් වෙලා තමන් හම්බ කරන සල්ලි වලින් තවත් සමාජයේ ඉන්න තරුණ තරුණියන්ට අවස්ථාව හදලා දෙන්න.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. පුදුමාකාර ඉතින් ධෛර්යවන්ත මිනිස්සු නේද මේ ලෝකෙ ඉඳලා තියෙන්නේ.
0: ඒකනේ චාමර, අවුරුදු 14කින් ගැබිනියක් වෙලා, අඩු අයස් මවක් වෙලා, ඒ දරුවත් නැති වෙලා, තමන්ගේ පියා ප්‍රතික්ෂේප කළා, තමන්ගේ මව ප්‍රතික්ෂේප කළා, අවසානයේ මිත්තණියන් සමග හැදිලා ගොඩාක් දේවල් ඉගෙනගෙන ඇය ඇගේ ජීවිතේ දිනාගෙන ඇය දිනාගත දේවල් සමාජයටත් දෙනවා.
1: දුක ඇතුලේ තියෙන සතුර මිනිස්සු ඉතින් දුක් විඳලම තමයි ඉගෙන ගන්න ඕනේ.
0: ඕනම පොඩි තැනක ඉන්න කෙනෙක්ට මේ කතාව අනිවාර්යෙන්ම ආදර්ශයක්. ඔබට පුළුවන්කම තියෙනවා ජීවිතේ මොන දේ වුණත් ඉස්සරහට යන්න. පොඩි තැනක් නෙමෙයි, ලොකු තැනක ඉඳලා පොඩි තැනකට වැටිච්ච කෙනෙක්ට වුණත් පුළුවන් චාමර අපෝ ජීවිතේ හදාගෙන නැගිටින්න හරියට ඔප්‍රා වින්ෆ්‍රේ වගේ.

0: EK Asunavia Ituna Supreme Radio
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ මගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යටි.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්තන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
0: අසුනවියයි 1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagi hande. Wagi rata.

0: දැන් හැමදේම අලුත් වෙන ලෝකයක චාමර අපිට හම්බ වෙන දේවල් අලුත් වුණොත් හොඳයි කියලා කියනවනේ. ආ පොඩ්ඩයින පොඩ්ඩයින
1: අනිවාර්යෙන් මේ අපේ කට නවත්තන්න බෑ, මේ මයික් එකේ ෆේඩ් එක ඕෆ් කරලා හොඳේ
0: පොඩ පොඩ වැරදුනා පොඩ වැරදුනා. ඉතින් කෑ ගහන්නේ නෑ.
1: රාජ්‍ය ආයතන වලට තවත් චක්‍ර ලේකයන් නිකුත් කරලා තියෙනවා.
0: ඒ මොකද්ද?
1: තවත් එක් චක්‍ර ලේකයක් රාජ්‍ය සේවයේ විනිසයි. රාජ්‍ය ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා තමයි මේ චක්‍ර ලේකය නිකුත් කරලා තියෙන්නේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා වගේම පළාත් පාලන අමාත්‍යාංශය
0: අලුත් කළා.
1: දැන් එතකොට කියලා තියෙන්නේ මේ මැයි මාසේ 31 වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වේ කියලා. ඊට අමතරව තනි භාවිත ප්ලාස්ටික් ආනයනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් දක්වලා තියෙනවා. මීට කලින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛයක් හත් මේක බලපැවැත්වෙන ඔලුව එක්කත් නිකුත් කරලා තිබුණානේ. ඔය පොලිතින් භාවිතය සම්බන්ධයෙන් වගේ දේවල් ලිපි ද්‍රව්‍ය පවා භාවිත කරන විදිහ ලියලා තිබුණා. එතකොට ඉතින් ඔය චක්‍රලේඛය තමයි නිකුත් කරලා තියෙන්නේ. කවුද රාජ්‍ය ආයතන වල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිත
0: කරන්නේ?
1: දැන් ගොඩක් තැන්වල ඕ වගේව දෙන්න දැන් මිනිස්සු රැස් වෙන්න ගියාම නේද මීටින් වගේ තිබ්බම තමයි ඔය දේවල් ලබා දෙන්නේ. එතකොට ඒවට වැඩපිළිවෙලක් හදන්න වෙයි නේද? ඒ
0: කියන්නේ ෆිල්ටර්ස් නැද්ද යාළුවා?
1: ෆිල්ටර්ස් තියෙනවා. ෆිල්ටර්ස් වලින් බොන්නේ නැහැ නේද?
0: ඔප්ස්. එයාලා ඒතරම්
1: ෆිල්ටර්ස් වලින් බොන්නේ නැහැ.
0: ඌ.
1: සමහර ෆිල්ටර්ස් නිකන් මොකද්ද නිකන්
0: අර ලිඳ ඉහළ නැහැ වගේ තියනවාද?
1: එහෙම නැති ලිඳක් වගේ ගල්සෙවලුත් තියෙනවා. ඉහි ගෙඩිය විතරයි නැත්තේ වගේ.
0: ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ චාමර. ඉතින් එතකොට මේ මිනිස්සු සාධාරණයි.
1: ඔව්. ඒ කියන්නේ ගෙනත් තියපු බෝතල එහෙම්ම තමයි. ඉතින් ආයෙත් ඒක වෙනස් කරලා නැහැ එතනින් හැට.
0: ගෙනත් තියපු බෝතලේ කියන්නේ අඩුමතර මේ ෆිල්ටර් එක සුද්ධ කළවත් නැහැ නේ. ඉතින් එතකොට හරි සාධාරණයි. කවන්නේ.
1: ඔය ඩිස් ගෙඩිය නේද කියන්නේ? ඩිස් ගෙඩිය විතරයි ඒක ඇතුලේ නැත්ති. ඉතුරු හැමදේම ඒක ඇතුලේ බැරලෝහක් තියෙන එක ඇතුලේ.
0: මාළු ටිකක් දැමනම් හොඳට හැදිලා තියෙයි ඉතින්.
1: එක්ක ෆිල්ටර්ස් ටික අර කිව්ව වගේ මාළු ටිකක් දාන්න තියෙන නේ ෆිල්ටර්ස් පැත්තකින් තියෙන. දැන් ෆිල්ටර්ස් තියෙනවා මිනිස්සුන්ට ගිහිල්ලා වතුර බොන්න අර කප් එකක් මුකුත් නැහැනේ නේද? දැන් එතකොට ඒ කප් වගේ භාවිතය කරන දේවල් නවත්තන්න වෙයි. මේක ඉතින් හොඳ යෝජනාවක්. මේව අනිවාර්යෙන් කෙරෙන්න ඕන දේවල් නේ. උඩින් පටන් ගත්තරන් වැඩි ලේසි පල්ලෙහෙන් ඔක අවසන් කරන්න.
0: ඔව් පල්ලෙහෙන් අවසන් කරන්න.
1: අපි හැමදේම මේ පල්ලෙහෙන් පටන් ගන්න උඩින් කෙලවර කරගන්න උත්සාහ කළේ මෙච්චර කාලයකට.
0: සංඛ්‍යා ආරක්ෂිතව හැමදේම වෙනවා නම් ඉතින් ওই දේවල් ටික නවත්තන්න පුළුවන් චාමර. මොකද කට්ටියට දැන් අපි වුණත් අපේ ඔෆිස් එකේ වතුර බෝතලයක් අපි ගාව තියාගන්නවනේ චාමර. එහෙම නැත්නම් අපි අපිට කෝප්පයක් වෙනම තියාගන්නවා.
1: රාජ්‍ය උදාහරින් නම් Tamanට පෞද්ගලිකව ඉතින් ඒ වගේ වතුර බෝතල
0: අරන් යනවා ඉතින්. එහෙම අරන් යන්නේ නැති
1: අපි දන්නේ නැතර මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා.
0: සමහරක් ිට විනිවින කොට
1: අපිට වතුර ටිකක්වත් නැති දන්නේ වීටිමකට එහෙම ගියාද බං.
0: වතුර බෝතල් දෙන්න පහිය තියෙන්නේ ඔයගොල්ලෝ ගෙදරින් වතුරක් අරගෙන.
1: වීදුරු ගන්න මේ ගොඩක් නේ. වීදුරු අරගෙන තියන්නේ කොහොමවත් ඉතින් මේ ප්‍රශ්නේ ඉවර කරන්න වෙනවා. ඊළඟ කාරණාව අපිට නම් දැනෙන දේ ඉතින් කොළඹ තදාසන ප්‍රදේශවල මේ මහනගර සභාවල නගර සභාවලට ප්‍රාදේශීය සභාවලට නිපුවර කුණු එකතු කිරීමේ ට්‍රක් රථ නේද? ලොකු හිඟයක් තියෙන වගේ පේනවා නේද? සමහර වීදිවල එහෙම දැකලා තියෙනවා මේ වැහි දිනවලදී දින 10 15 තියෙනවා කුණු එකතු වෙලා. මොකද මේ මිනිස්සු ওই දේවල් මේ චුත කරන්නයි ඇවිල්ලා වාෂ්ප කරන්නයි නේද? අර තියෙන ලොරිය තමයි කෝකටත් තයිලි වගේ මුළු නගර සභා බල ප්‍රදේශයේම යන්නේ. කුණු ලොරි එනවා කියන එකත් අර ඒ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් අතරව දැන්
0: සමහර කුණු ලොරියට කුරු ටික දැම්මා කියලා කියන්නේ දා දවස ජයග්‍රහණයක් වගේ තමයි.
1: දා දවස ඊට වඩා සතුටක් නැහැ මිනිස්සුන් ඉතින් නේද?
0: කොහොම වුණත් කමන්නේ. ඉතින් අපේ ජීවිතේ හැදෙනකොට හැදෙන්න ඕනේ චාමර. මන්නම් කියන්නේ මේ පොඩි තැන ඉඳන් ලොකු තැන වෙනකම්ම ඔය අපේ ජීවිතේ අපිට තනියෙන් හදාගන්නත් පුළුවන්. අපේ ජීවිතේ අපි තනියෙන් හරියට පිළිවෙලට කරනවා නම් චාමර ඔය ගොඩාක් පාරට ගෙතුන කුණු ටික එහෙම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යයෙන්
0: ඇතරම කිව්වොත් එහෙම අපේ හිතලත් කුණු ටික අඩු වෙනවා. අපිව දියුණු කරගෙන ඉස්සරහට යද්දි චාමර අපි දියුණු වෙද්දී අනිත් මිනිස්සු ගැන ඉලිසියා කරන්න තියෙන වෙලාවත් අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ජීවිතය හදාගන්න. සුබ දවසක් ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මොකද ඔයාට දවස් වේදමට පවා මුදල් ටික ගන්න පුළුවන්. ජාති රටයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම
1: ඔබේ දවසේ ආරම්භයේ සුබ කරවන සුබ සිහින දිනවන ලොතරැයියක් තමයි සුබ දවසක් ලොතරැයි කියන්නේ. මේක හීනයක් නෙවෙයි, මේක සැබෑවන සිහිනයක් නේ. සමහර ඒවානේ හීන විතරක් නේ ඒවා. ඒව නැහැ, මේවා හැබෑ වෙන හීන. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වට දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2500ක් තියෙනවා. අංක 2ට රුපියල් 1000ක් වට දිනා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලට ගලපන්න මුදලින් රුපියල් 25000ක් වට දිනා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයිය. ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් සුවිශේෂී ලොතරැයියක් කියලා මතක තියාගෙන ගන්න ලොතරයි.
0: එහෙනම් ඉතින් ඒකෙන මතක් කරන ගමන් අපි කෙටි විරාමයකට යනවා.
1: වෙලා මතක් කරන්නම් වෙලාව පෙරවරු 9:00 විනාඩි 31යි.

0: ප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ ලික් නිමේෂා
9: 89.1 89.3 Supreme Radio.

0: ඉම් රේඩියෝ එරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේවලාල හිටියත් පොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරණ
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3

0: දිරිඩු කතා අරගෙන දෙන්න. උදේ 9:00 විනාඩි 49යි දැන් වෙලාව. ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරන් අපිට වෙලාව ඇවිල්ලා කියනක.
1: දැන් විශේෂයෙන්ම මේ ආහාර ප්‍රතිපත්තිය සම්බන්ධනත් අපි සෑහෙන කාලයක් කතා කරනවා නේද අපේ රටේ ආහාර ප්‍රතිපත්තිය ගැන.
0: ඔව්.
1: අපිට තියෙන ලොකුම ගැටලුව තමයි නිපු මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක අපේ රටේ නැහැ. අපි කෘෂිකාර්මික රටක් කිව්වට අපි දළ දේශීය නිෂ්පාදනයෙන් අපි වැඩිම කොටසක් ගොවීන් ලෙසට නියෝජනය කරාට අපි සමස්තයක් විතර ගත්තාම වැඩි ඩොලර් ප්‍රමාණයක් අපි වියදම් කරන්නේ ආනයන මත තමයි. අපි ආනයනය කරන දේවල් වල තියෙන සීනි පරිප්පු වල ලුණු විතරක් නෙවෙයි. අපි එළවලු පව ආනයනය කරනවා. සමහර දේවල් තියෙන දේවලුත් අපි ගේනවා. මොකද ආහාර සුරක්ෂිතතාවයේ ලොකු ගැටලුවක් අපිට තියෙනවා. දැන් මේ කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සූදානම් වෙනවලු. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්‍යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබා දෙන ආහාර ප්‍රතිපත්තියක් නගර සභාව ඒකමතිකව තීරණය කළා තියෙනවා හඳුන්වා දෙන්න. ඉතාම හොඳ යෝජනාවක්.
0: අනිවාර්යයෙන්.
1: ඉතාම හොඳ වැඩපිළිවෙලක්. මොකද දරුවන්ට වසකවලා රටක අනාගතය ලස්සන කරගන්න ශක්තිමත් ආර්ථිකයක් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ඉතින් මේවා ටෙන්ඩර් කරුව පෝසත් නොකරන ව්‍යාපෘති වෙන්නත් ඕනි නේද?
0: අනිවාර්යෙන්. මොකද නැත්තම් ඊට පස්සේ ඒ කට්ටිය හොඳට පෝසත් වෙලා ඉඳි
1: ළමයිට රතුපතුයි පරිප්පුයි වල පෝෂදායි ආහාරයක් කරන්නේද? දැන් ගොඩක් තියෙනවනේ. පෝෂදායින රතුපත් විතරයි.
0: රතුපත් විතරයි.
1: රතුපතුයි ලුණු සම්බෝලුයි. නේද? සීනි සම්බෝලුයි.
0: සීනි
1: සම්බෝල එහෙම නැත්තම් රතුපතුයි පරිප්පු.
0: ඔව් පරිප්පු.
1: විතර නිකන් විතර ඉරුවක් තියෙනවා.
0: ඔව් එහෙම තියෙනවා.
1: එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
0: හැබැයි ශාමර දැන් ගොඩක් පාසල් වල ඒ කියන්නේ දැන් කොළඹ මං දන්නේ කොළඹ කොහොමද කියලා ගොඩක් වෙලාවට ගම්බද පාසල් වලට හැම වෙනමම මේ තමන්ගේ
1: පළාත් සභා මට්ටමේ වෙනස් වෙනවනේ ප්‍රතිපත්තිය නේ.
0: අධ්‍යාපන ලේකම් කාර්යාලය මගින් ඒක හරියට
1: මේ කොට්ටාස කාර්යාලය.
0: කොට්ටාස කාර්යාලය ඒ කට්ටිය පරිස්සමෙන් කට්ටිය තෝරගෙන ඒ කට්ටියට වෙනමම යනවා මේ කවුද අපි කියනවානේ පේචයි මහතුරු පේචයි මහතුරු
1: ගිහිල්ලා බලනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනේ
0: මුලින් ගෙවල් වලට දැන් කෑම දෙන ගෙවල් වලට ගිහින් බලනවා කොහොමද තත්ත්වය කියලා ඊට පස්සේ තත්ත්වය බලලා තමයි දරුවන්ට කියන්නේ කුඩා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට අවශ්‍ය කරන ආහාර ලබා දෙන්න ඔවුන්ට මුදලුත් ගෙවනවා රජයෙන් වෙනමම ඒකට මුදල් වැය කරනවා ඒ වැය කරන ගමන් උදෑසන ආහාරය ලබා දෙන්න ක්‍රියාත්මක කරලා තියෙනවා ඉතින් ඒක තාම ගම්බද ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා අතරම කිව්වොත් එහෙම මේ දරුවන්ට එක එක ඇලර්ජික් නොවන ආහාර කිසිම ප්‍රශ්නයක් නැති ආහාර ලබා දෙන්න ඔවුන් තාම උත්සාහ කරනවා. ඉතින් මේක මම හිතන්නේ ලංකාව වටේම ක්‍රියාත්මක වෙන්න ඕන සහ මීට වඩා සමබල ආහාර වේලක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම මම හිතන්නේ වැදගත්කමක් තියෙනවා.
1: ඔව් සමහර වෙලාවට ඉතින් ඒ ආහාර සපයන සැපයුම් කරුවනුත් ඉතා අමාරුවෙන් තමයි වැඩේ කරගෙන යන්නේ.
0: ඔව්
1: සමහර ලැබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. සමහර ටෙන්ඩර් ගත්තාට පස්සේ මාස ගාන තව මාස දෙක තුනකින් හම්බෙන්නේ නේ.
0: කඩවල
1: වලින් ණයට අරන් කඩින් ණයට දෙන්නෙත්
0: නෑ. ණයට දෙන්නෙත් නෑ. දැන් සමහරක් වෙලාවට දැන් ඉස්කෝලේ ළමයි ඒගොල්ලන්ට දැන් පන්ති දෙකක් බාර දීලා ඉන්නවා කියලා හිතමුකෝ. පන්ති
1: දෙකක්.
0: ඔව් එක්කෙනෙකුට
1: පන්ති දෙකක්. ළමයි ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.
0: ළමයි ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. පන්ති දෙකක් බාර දීලා තියෙනවා නම් සමහරක් වෙලාවට දැන් ළමයි එදාට ඇවිල්ලා තියෙන හිතමුකෝ ක්ලාස් එකේ ළමයි 40ක් ඉන්නවා කියලා. 40න් 30යි නම් ආවේ ඉතුරු කෑම ටික එහෙම පිටෙම ඉතුරු වෙනවා.
1: ඉතුරු වෙනවා.
0: ඒ ඉතුරු වෙන කෑම වලට ගෙවීමක් සිද්ධ කරන්නේත් නෑ චාමර. 30ට විතරයි. එදා ක්ලාස් එකේ ළමයිට විතරයි ගෙවීම සිද්ධ කරන්නේ. සමහර තැන්වල කොහොමද කියන මන් දන්නේ නැහැ. සමහර තැන්වල එහෙම ගෙවීමක් සිද්ධ කරනවා. සමහර අයට අර හිටපු ගානට විතරයි. එතකොට එතන පාඩුවකුත් සිද්ධ වෙනවා. අර කැමරට ගිහින් කොහෙට දාන්න දාපො කඩවල විකුණන්නේ සමහර මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද දැන් ඔය වෙලාව වෙද්දී දරුවන්ට කැමරට බෙදලා ඉවරද්දී කඩවල වලට දාන්න වෙලාවකුත් ඉතුරු වෙන්නේ
1: නැහැ. මොකද කැම්ප පාසල් බඳලා ඉතින් දවල්ට තමයි දෙන්න
0: වෙන්නේ. දවල්ට තමයි දෙන්න
1: වෙන්නේ. දවල්ට දෙන්න පුළුවන් නේ. උදේ ආහාර.
0: උදේ පාන්දර හදපු කැමරේක දෙන්න බෑ නේද?
1: ඉතින් දරුවන්ට අපේ රටේ අනාගතයේ ඉතින් නේද මේ රජය අරගෙන තියෙන ප්‍රතිපත්ති හොඳයි. ඉතින් දරිද්‍ර ආහාර වේලක් ලබා දෙන්න අපි. මොකද ඔය ආහාර වේල විතරක් කාලා දවස ජීවත් වෙන දරුවෝ අපේ රටේ ඕනි තරම් ඉන්නවා. එහෙම නැහැ කියලා කියන්න අපිට බෑ. මොකද ගම්බද ප්‍රදේශවල විතරක් නෙවෙයි නගරබදත් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා ලබා දෙන දේ ඉතා අධීක්ෂණයෙන් කරගෙන යන්න උඩ සිට පල්ලෙහාට යද්දි ගාන අඩු වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන සමහරවල් නේද? ටෙන්ඩර් කරුවත් කියනවා මෙච්චරයි අපිට දෙන්නේ. එහෙනම් මේ ටික තමයි ඔයාලට දෙන්න වෙන්නේ. එහෙම ප්‍රශ්න නැතුව මේක විධිමත්ව කරන්න ඕනේ. මොකද ඒව කරන්න පුළුවන් වටපිටාව
0: තියෙනවා.
1: ඊළඟ කාරණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි දන්න තරමින් අපි ඒ කාලය තුල කරපු වැඩසටහන් වලදී නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක් තියෙනවා. තව බඳව ගන්න අවශ්‍යයි කියලා තමයි සංගමයේ කියන්නේ. එතකොට මොකද ඔවුන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයේ වසරින් වසර එකතු වෙනවා. එකතු වෙන කට්ටිය වැඩියෙන් බඳවාගෙන නේද මේ අදාළ කරන අධීක්ෂණ කටයුතු හොඳටම සිද්ධ කරලා ඉතාම සුරක්ෂිත ආහාර වේලක් දරුවන්ට ලබා දෙනවද කියන දේ බලන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: දරුවන්ට හොඳ දේ නොදී අපි කොහොමද රටක අනාගතයක් සාර්ථක කරගන්නේ? අධ්‍යාපනය විතරක්ම නෙවෙයි රටක අනාගතය කියලා කියන්නේ.
0: ඔව්.
1: අධ්‍යාපනය ඉගෙන ගන්න, අධ්‍යාපනය කරගෙන ඉන්න දරුවෝ පෝෂදායි වෙන්න පැයි නේද? ස්තුලතාවයේ අදිරුදිර පීඩනය දැන් දරුවන්ට තියෙන ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා.
0: කුඩා කාලේ දම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ ශාන්ත.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා ඒ ගැන හොඳට
1: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපු මේ තියෙන දේවල් දැක්කහම නේද?
0: ඔව්.
1: තනිකර නිකන් සීනි කර්මාන්ත ශාලාවකට ගියා වගේ තමයි මේ පාරදි ගියනකොට දෙපැත්ත තියෙන්නේ.
0: දැන් සමහර කැන්ටින් වලත් එහෙමනේ චාමර. දැන් පාසලක කැන්ටින් එකක් කරගෙන යනවා නම් ඒ කැන්ටින් වලත් වැඩිපුරම තියෙන්නේ
1: පැණි ආහාර,
0: පැණි රස,
1: රස කැවිලි වර්ගනේ.
0: ඔව්, ඒ වගේ දේවල් වැඩි ඉඳින්. ඉතින්
1: අපේ කාලේ තමයි තිබ්බේ නේද පොල් රොටි, කුරක්කන් රොටි, හැලප.
0: හරි සෞඛ්‍යාරක්ෂිත දේවල් ඒ කාලේ තිබ්බා
1: චාමර. ඒ කාලේ තිබුණා. අවංකව ඉතින් මේ මිනිස්සු කරන්නේ ඉතින් අපි මේ දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර දිවා ආහාර වේල ලබා දෙනවා.
0: අනික අපි මුරුකු කෑවත් සාමර දැන් යනවානේ මුරුකු. ඒවත් බඳින්නේ නරක තෙල් වලින් නෙමෙයි. ඒවා හොඳ පිරිසුදු තෙල් වලින් බදලා.
1: අපේ කට්ටියට පුළුවන් නම් ඕවා භූමි තෙල් වල හරි බදිනවා බදිනවන.
0: පුළුවන් නම් ඒවා
1: හරි බදින්නේ නැතිනම් බදින්නේ නැහැ. නැත්තම් ඉතින් පේනවනේ ඉතින් වෙලා තිබ්බ දේවල් ඉතින් නේද? හොඳ ප්‍රතිපත්තියක් ඉතින් මේකට අපිටත් අපේ සහයෝගය දෙන්න පුළුවන් නම් නේද?
0: මේ
1: මට්ටමින් අපිත් මේවා දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන්ට ඉතින් අපි ආරාධනා කරන්න මේ ගුවන් කාලේ උනත් ලබා දෙන්න අපි සූදානම්. රටක අනාගතයේ දරුවෝ දරුවන්ට හොඳ දේ දෙන එක තමයි වැඩිහිටියෝ විදිහට අපි යුතුයකම වෙන්නේ. දරුවෝ කියන්නේ හැමෝගෙම දරුවෝ. ඒක නිසා ඔබේ දරුවා වෙන්න පුළුවන්, අපේ දරුවා වෙන්න පුළුවන්, රටේ දරුවන්ට, ලෝකෙම ඉන්න දරුවන්ට ඒ සෙනෙහස අපේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්.
0: අනික චාමර ඒ කරන දෙයින් වක්‍රාකාරයෙන් දෙමාපියන් ගොළුවටත් සහනයක් හම්බ වෙනවා. ඒ සහනය හම්බ වෙන්නේ අනේ මගේ දරුවට මට මේක කරගන්න බැනවට ස්කෝලෙන් හරි කැම්ප ටිකක් හම්බ වෙනවානේ. ටිකක් සෞඛ්‍යදායක.
1: ගොඩක් දරුවන්ට උදේ කාලය යන වෙලාවකුත් නැහනේ. නේද? පාන් වලට වගේ ශනික ආහාරවලට ගොඩක් දරුවෝ හුර වෙලා තියෙනවා කාල වේලාව නැති
0: හින්දා. අනික සමහර දරුවෝ පාන්දර පහේ ඉඳන් වාහන වල ඉන්නේ. පාන්දර තුනේ ඉඳන් ඉන දරුවෝ ඉන්නවා.
1: දෙක තුනේ ඉඳන්. සමහරු ගිහිල්ලා හවස ගිහිල්ලා නාල කරලා ආය ලෑස්තිලා එනවා.
0: ඔව් එහෙම එනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ කොහොමනත් දරුවන්ගේ ජීවිතේ හැබෑ කරගන්න අම්මලා මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන හැම අම්ම කෙනෙක්ටම තාත්ත කෙනෙක්ටම අනිවාර්යයෙන් මැදෙන්න ඕනේ NLB හදහන. හදහන ලොතරැයියෙන් කෝටි ගානක ඔයාට පුළුවන්කම තියෙනවා අදිනුම් මැදීම ඔයාගේ කරගන්න.
1: ඉතින් 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් සහ දසලක්ෂපතියන් 87 දෙනෙක් විහි කළ තියෙන හදහන ලොතරැයිය රුපියල් 135ක 6 වන සුපිරි ත්‍යාගලාභයේ මැයි මාසේ 9 වනදා දිනුම් මඳින 1493 වන දිනුම් වාරයෙන් දඹුල්ල ප්‍රදේශයේ NLB යළවි නියෝජිත NGC ප්‍රියදර්ශනී මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි කරන්න පුළුවන්කමක් ලැබුණේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි අරන් ජීවිත ඉරණම වෙනස් කරගන්න.
0: එහෙනම් ඉතින් ඒක මතක් කරන ගමන් අදට වැඩසටහන නිමාකල යන ලෑස්ති මනිෂා විතේන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.
1: එහෙනම් ඉතින් ජය වේවා. හෙට හමු වෙමු. සුබ දවසක් මං චාමර.
0: සුබ දවසක් මම නිපුනිකා.

0: විග්‍රහය. සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ටැගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අයිබෝවන් අලුත් දෙයක් වෙලා මතක් කරන්න උදේ 10යි විනාඩි 1යි දැන් වෙලාව.
4: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ටැගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 සුප්‍රීම් රේඩියෝ.

ඔබන් සුබ්බම සුබ උදෑසනක්. ඔබ 10යි 50ට 7යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් මොකද වෙන්නේ? දැන් ඉතින් කාලකුණේ චුට්ට චුට්ට චුට්ට චුට්ට එන්න හොඳ තත්ත්වයට හැරෙන ගමන් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් තාමත් සමහර ප්‍රදේශවලට වර්ෂාව අධික වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් ඔය කොහොම වුණත් දැන් ඉතින් ආයෙමත් යථා තත්ත්වයට පත්වෙන ගමන් තමයි ඉන්නේ. හරි, එහෙමනම් ඉතින් අද දවසේදී සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුපර් අඟහරුවාදා දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනනේ, මොන දේශගුණේ මොන විදිහට පැවතුනත් අපි අනිවාර්යයෙන්ම අපේ සෞඛ්‍ය ගැන නිරන්තරයෙන්ම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද එහෙම කල්පනාකාරී වුණොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපේ ශරීර සෞඛ්‍ය හරි විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් ඒ නිසා මේ නිරෝගීකම ඉස්සරහට අරගෙන යන. එතකොට නිරෝගී සම්පන්න වෙන්න අපි මොන වගේ ආහාරද අපේ ශරීරයට එකතු කරගන්න ඕනේ? මෙන්න මේ වගේ කරුණු ගොඩාක් ගැන කතා කරන එකම දවස සහ හොඳම දවස තමයි අද දවස. එහෙමනම් ඉතින් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුබර අඟහරුවාදා දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රේතන සුබර අඟහරුවාදා අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 83 89 83ට. ඒත් එක්ක මතක් කරනවා, ඔන්න අද මම එනවා TikTok live එකක්. ඔයාට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ගිහිල්ලා මගේ live එකට join වෙන්න. එහෙමනම් ඉතින් මතක් කරන්න ඕන දේවල් ටික ඔක්කොම ඔන්න A to Z මතක් කරා. එහෙමනම් ඉතින් දැන් ඔයාගේ වැඩේ තමයි තියෙන්නේ. හරි, අහගෙන ඉන්න ගමන් ඔයාට කෝල් කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්, ඒ විතරකුත් නෙමෙයි ඔයාට පුළුවන් මගේ ලයිව් එකට ජොයින් වෙන්න. එහෙමනම් දෙකටම අහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. ඔය මහගෙන මේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වාගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: 100ක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 16යි දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව එයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඉන්නයිට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Down අහන්න.

0: අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රිම්නයිට්
1: සතිනීතික බල රාත්‍රී හතට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: 89.1 89.3
4: සුපර් රේඩියෝ

Super.

26 දැන් වෙලාව. ඉතින් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්, සුවපර අඟහරුවාදා දවස. දැන් මට හිතුණා අද මේ සුවපර අඟහරුවාදාවෙන් මුලින්ම පුංචි දෙයක් ගැන මතක් කරන්න ඕනේ කියලා. පුංචි පුංචි දේවල් තමයි මතක් කරන්නේ. මට හිතුණා අපේ රුධිරය පිරිසිදු කරලා, එතකොට ඔය රුධිරගත කොලෙස්ටරෝල් නසන, අධික පිපාසය, එතකොට ඔය දහඩිය දැමීම වගේ දේවල් නවත්තන හොඳ බීම මාර්ගයක් හදාගන්න විදිහ ගැන කියලා දෙන්න ඕනේ කියලා. දැන් සමහරක් වෙලාවල් වලට මෙහෙම කියනකොට එක පාටම හදාගන්න පුළුවන් ස්වභාවික බීම වර්ගයක් ඔයාලට මතක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න මම මේ කියන්න හදන බීම එකයි ඔයා හිත බීම එකයි දෙකම එකක්ද කියලා. හරිද? දැන් ඔය අපේ ගෙවත්ත ගැන කතා කරනකොට අපේ ඔය මේ ගෙවත වල වැට දිගේ ඔහේ වැවෙන ගස් ජාතියක් තියෙනවානේ. මේ ගස් වල හරි ලස්සන රතු පාට මලක් පිපෙනවා. මතකයි මේ දේ මොකද්ද කියලා? හරියටම හරි. ඔය වදමල් ගැන තමයි මම මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් වදමල් ගොඩාක් හොඳ ගුණදායක ඖෂධයක් කියලා ඔයා දැනගෙන හිටියද? සමහර විට දන්නවා වෙන්නත් පුළුවන්, සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇත්තටම වදමල් කියලා කියන්නේ ගොඩක් හොඳ ගුණදායක ස්වභාවික ඖෂධ වර්ගයක්. ඉතින් වදමල් වල තියෙන මේ යුෂ නිසා රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරන්න හැකියාවක් තියෙනවා, වගේම අධික පිපාසය, එතකොට අධික දහඩිය දැමීම වගේ දේවල් සමනය කරන්න පුළුවන් හොඳම හොඳ ඖෂධයක් තමයි මේ වදමල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ වදමල් ඩ්‍රින්ක් එක හදාගන්න විදිහ ගැන අද මුලින්ම මතක් කරන්න ඕනේ කියලා. ඉතින් වදමල් ඩ්‍රින්ක් එක හදාගන්න අපිට ඕනම දේවල් ටික මම මුලින්ම මතක් කරන්නම්. අපිට අවශ්‍ය වෙනවා ටුකුරු වදමල් 5ක් විතර. මේක ඉතින් ඔයාට කැමති ප්‍රමාණයකට මේ අරගන්න පුළුවන්. මම මෙතෙන්දි කියනවා ටුකුරු වදමල් 5ක් විතර උමනා වෙනවා කියලා. ඒ වගේම රසානුව සීනි, එතකොට දෙහිශ ලුණු ටිකක්, කසකසායට අයිස් කැටුන් ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. ඇත්තටම මේක හදාගන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ටුකුරු වදමල්ම විතරයි. හරි, මේ ටික ලෑස්ති කරගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න තියෙන්නේ පොකුරු වදමල් ටිකක් අරගෙන මේකේ මේ තියෙන රේණු ටික එහෙම අයින් කරගෙන මල් පෙති ටික වෙන් කරගන්න ඕනේ. එහෙම වෙන් කරගෙන හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ මේ මල් පෙති වලට ලුණු ටිකක් එහෙම දාලා ඔයාට පුළුවන් මේක වෙනම භාජනයකට දාගන්න. ඊට පස්සේ භාජනයට උණු වතුර ටිකක් දාලා මේක පැය භාගයක් විතර තියන්න ඕනේ. මෙහෙම තියනකොට අර මල් පෙතිවල තියෙන යුෂ ටික පාට ටික අර වතුර එකට උරා ගන්නවා. ඊට පස්සේ වට කරන්න තියෙන්නේ මේ වතුර එක පෙරලා අරගෙන මේකට සීනි, දෙහි යුෂ, එතකොට අයිස් කැට දාලා මේක ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් කූල් වෙන්න තියලා ඔයාට පුළුවන් කසකසයට ටිකකුත් මේකට එකතු කරලා ඩ්‍රින්ක් එකක් විදිහට මේක බොන්න ගන්න. ඉතින් අන්න මේක ඇත්තටම ඖෂධීය පානයක්. මේකෙන් ඔයාගේ රුධිරය පිරිසිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, රුධිරගත කොලෙස්ටරෝල් තියෙනවා නම් අන්න ඒ දේවල් විනාශ කරලා දානවා. එතකොට ඔය අධික පිපාසය කියලා කියන අපිට කොච්චර වතුර බිව්වත් වතුර බොන්නේ නෑ වගේ කතාවක් දැනෙනවා නේද? අන්න ඒ දේවල් වට වලක්ව ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අධිකව දහදිය දමනවා නම්, අධිකවම දාඩිය දානවා නම් ඔන්න ඒ දේවලුත් නැති කරගන්න පුළුවන්. දාඩිය ගොඩක් දුගඳ නම් ඒ දේවල් නැති කරගන්න පුළුවන්. ගොඩාක් හොඳ ප්‍රතිඵල ගොඩක් ගන්න පුළුවන් ඖෂධීය පානයක් තමයි මේ පොකුරු වදමල් ඖෂධීය පානය කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් පුළුවන් හැම වෙලාවකටම මේ දේවල් හදලා අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න ඕනේ. මොකද අපි අනිවාර්යයෙන්ම ස්වභාවික දේවල් වලින් අපේ ශරීර සෞඛ්‍ය රැකගන්න වග බලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට දීර්ඝ කාලයක් ලෙඩ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් තේරුණානේ අනිවාර්යයෙන්ම සතියකට එකපාරක්වත් ඔය වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්නකොට අනිවාර්යයෙන්ම පොකුරු වදමල් පානයක් හදලා බොන්න මතක තියාගන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් මම මේ විදිහට තමයි මුලින්ම අද සුවපර අඟහරුවාදා දවසිනුවට මතක් කරේ රුධිරය පිරිසිදු කරන. එතකොට රුධිරගත කොලෙස්ටරෝල් නසන විතරකුත් නෙවෙයි, අධික පිපාසය, දහදිය දැමීම නවත්තන පොකුරු වදමල් පානයක් ගැන මම ඔයාට මතක් කරේ. හරි, එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකට දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 එමත් නැත්නම් ඉවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 83 83 83 දිගටම අහගෙන ඉන්න. එහෙමත් මතක් කරන්න 10:06 විනාඩි 36 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 34යි
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
1: ඇයි යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන තියන්නේ
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 10:45.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarven padana gannatu padan ganna satiya dawas 5ම උදේ 7ට
5: The welcome show.
1: අනුග්‍රහය.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා.
6: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික රටේ මණ්ඩලය.
5: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වදවන ඔයාට ඔයා ගැන හිතන කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. විදහාය විනාඩි 56 දැන් වෙලාව ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මගේ TikTok live එකේ ඉන්න කට්ටියව මතක් කරන්න ඉක්මනින්ම. දිලුවන් බෝයි ඉන්න වායි වගේම කෞෂි හන්සන ශාමි පෙරේ රාහුල් චන්තන එත් එක්කම. උපුල් චන්දන මට කිව්වා මැද පෙරදිගේ ඉන්නේ යාළුවෝ කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා. එත් එක්කම කුමාරී සිත්මිකායි වගේම තරු දිනු ඉන්ද්‍රා නෙත්මින චමියා ශලීන් කාන්ති මේ කට්ටිය ඔක්කොම මම හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඔය විදිහට තමයි TikTok live එකේ අපේ කට්ටිය ඉන්නේ. දැන් මේ පැත්තේ කතා කරපු කෙනෙකුත් ඉන්නවා. මේ ගම මෙයාවත් මම එකතු කරගන්නවා. මම යනවා පානපුරයට. පානපුරෙන් జగත් මට කතා කරා. මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන කවියක් මට දුන්නා. ජගත් කියනවා දසන් දෙපළ විදා නගයි මනේ ශෝභ මුතු සිනා මිහිරේ වදන් වලින් රසික හදවත් සනසයි මනා. මේ ලස්සන කෙල්ල මම අහස් තලෙන් මෙහි ගෙන දෙවියනි ඔබ දැක ගන්නට ආසයි මේ ලෝදන. Thank you so much ජගත්. අපි හැමෝටම මේ වගේ ලස්සනම ලස්සන කවි දෙනවට. ඇත්තටම වෙලාවකට හිතාගන්නවා මෙච්චර සිතුවිලි කොහොම එනවද කියලා. සමනෙන් ඉතින් අපි කවියක් ගැට ගහගන්න ගියාම ගොඩාක් වෙලා කල්පනා කරනවා. ඊට පස්සේ ඉතින් අපි කෙනෙක් එකමතේ තමයි කොලේ චුට්ට පොඩි කෙල්ල දාලා එතනින් නැගිටලා යන්නේ එක. සමනේ මම නම් ඒ විදිහේ කෙනෙක්. මම කල්පනා කළා කල්පනා කළා මට කල්පනා වුණේ නැතිම වුණත් තරහ ගියාට පස්සේ මම කරන්නේ කොලේ පොඩි කෙල්ල දාලා නැගිටලා යන්නේ එක. හැබැයි ඉතින් බලන්න ඕනේ මේ වගේ ලස්සන අදහස් එනවා කියලා කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අපි හැමෝටම මේ වගේ ලස්සනම ලස්සන කවි දෙනවට. එතකමයි අර හැමෝම මගේ ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ජගත් කිව්වේ. එහෙනම් ඉතින් මේ කටි ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟ සින්දුවට යන්න කලින් මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි මම මේ වෙලාවේ TikTok live එකක් ඇවිල්ලා ඉන්නවා. ආට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා අපේ live එකට join වෙන්න. එහෙමත් නැත්නම් කතා කරන්න පුළුවන් වට මේ පැත්තට 0112 510 510 ට එවන්න නැත්නම් එවන්න පුළුවන් WhatsApp එක පැත්තට message එක 0718 83 83. දිගටම අහගෙන ඉන්න. උදේ 10:52 දැන් වෙලාව. ඊළඟ පැයේ අපි ආයෙමත් ආතරෙන් මුණගැහෙමු.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
1: මගේ නම ශාමලි, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙක්ට මේ වගේ ලොතරැය ගැනමත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවටම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.
2: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම්. 11 වෙනට එකයි දැන් වෙලාව.
3: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

විනාඩි 7යි දැන් වෙලා. ඉතින් දෙවනි පැයත් එක්ක තමයි ඔයා මේ විදිහට අයමත් සරයක් එකතු වෙන්න. සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුපර් අංග හරුවාදා දවස තමයි මේ විදිහට ආදරෙන් ඔයා අහගෙන ඉන්න. ඉතින් දැන් සුපර් අංග හරුවාදා දවසින් අපි මුලින්ම කතා කරානේ වදමල් වල තියෙන ගුණ ගැන සහ වදමල් පානය පාවිච්චි කරාම ඔයාගේ ශරීරයට මොන වගේ සෞඛ්‍ය ප්‍රතිලාභද ලැබෙන කියන කාරණාව අපි පළවෙනි පැයේදී කතා කරා. ඉතින් මට හිතුණා දෙවෙනි පැයේ මුලින්මත් පුංචි තේකීම පටන් ගන්න ඕනේ කියලා. අපේ මුළු දවසම ජව සම්පන්නව ඉන්න උදෙන්ම අපේ හිස්පරට අපිට බොන්න පුළුවන් බීම වර්ග ටිකක් ගැන මට හිතුණා කියන්න ඕනේ කියලා. දැන් ඉතින් කල්පනා කරන්න එපා මොනාද අපේ බීම කටෙන් ගන්න ඕනද මේවා. ඔය වගේ කල්පනා කරන්න එපා. ඔයා දන්නවනේ මම හරිම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් දේවල් තමයි ඔයාට මතක් කරන්නේ. හරි, දැන් ඔයාගේ මුළු දවසම ජව සම්පන්න කරගන්න. එතකොට ලෙඩ රෝග නැතුව දවසම ඇක්ටිව් එකේ ඉන්න ඔයාට උදේට හිස්බඩට බොන්න පුළුවන් බීම වර්ග ටිකක් ගැන තමයි මේ විදිහට කියන්න ලෑස් වෙන්නේ. හොඳට අහගෙන ඉන්න. සමහර විට මේ දේවල් ඔයා දැනටමත් පාවිච්චි කරනවා ඇති. එහෙම පාවිච්චි නොකරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් පාවිච්චි කළා ඔයා ඒ වෙනසත් අත්විඳින්න ඕනේ. හරි, අංක එකටම හොයාට පුළුවන් උදෑසන හිස් බඩට මද උණුසුම් ලෙමන් වතුර බොන්න. ඉතින් මේ ඩ්‍රින්ක් එක නිසා ඔයාගේ ආහාර ජීර්ණය පහසු කරලා ශරීරය ඇතුළතින්ම පිරිසිදු කිරීමේ හැකියාව මේ ඩ්‍රින්ක් එකට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි උදේ හිස් බඩට මේ දේවල් බොන්න කියලා ඔයාට මතක් කරන්නේ. ඒ වගේම චියා සීඩ් වතුර. ඉතින් මේ චියා සීඩ්ස් වල මේ කෙඳ වර්ග බහුල නිසා ඔයාගේ බර අඩු කරගන්න හොඳම ඩ්‍රින්ක් එකක් තමයි චියා සීඩ් කියලා කියන්නේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න ඕනේ. දැන් අපි බර අඩු කරගන්න නම් කොච්චර දේවල් කරනවද නේද? අනේක විදිහ දේවල් කරනවානේ අපේ බර අඩු කරගන්න. ඔය ගොඩාක් ස්ථූලතාවයේ තියෙන කෙනෙක් නම් බර අඩු කරගන්න නොකරන දෙයක් නැහැ. හැබැයි ඉතින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ විදිහට ඔය කරන දේවල් අතරතුරේ උදේ හිස් බඩට මේ විදිහට මේ චියා සීඩ් වතුර වීදුරුවක් බොන්න ඒකෙන් ඔයාගේ බර අඩු කරගන්න හොන ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි වෙනිවෙල් ගැට පානය. මේකත් ඔයාට උදේ හිස් බඩට බොන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ඩ්‍රින්ක් එක නිසා ලෙඩ රෝග වලින් වැළකීලා ස්වභාවික ප්‍රතිශක්තිය ඔයාගේ ශරීරය ඇතුලේ හදන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි වෙනිවෙල් ගැට පානය අනිවාර්යයෙන්ම බොන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම මද උණුසුම් මී පැණි වතුර. මේ ඩ්‍රින්ක් එක නිසා ඉක්මනින්ම ඔයාට ශක්තිය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ස්වභාවික ජව සම්පන්න ඩ්‍රින්ක් එකක් කිව්වොත් හරියටම හරි මේ දේවල් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. මොකද අපි හැමෝම කැමතිනේ උදේ හරි ඇක්ටිව් එකේ ගත කරන්න. උදේ ඇක්ටිව් එකේ ගත කරනවා කියලා කියන්නේ මුළු දවසම අපිට ක්‍රියාශීලීව ගත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයා උදේට චුට්ටක් පාවිච්චි කරලා බලන්න මතක තියාගන්න ඕනේ. වගේම තවත් විශේෂ ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඒක තමයි කොළ කැඳ කියලා කියන්නේ. ගොඩක් වෙලාවට කොළ කැඳ නම් මම දැකලා තියෙනවා. ගොඩාක් අය ඔය වාහනවල යනකොටත් නතර කළා බොනවා. ඒ දේවල් මම දැකලා තියෙනවා. දැන් කොළ කැඳ බොන්න කියලා කියන්නේ මුළු දවසම ප්‍රබෝධමත්ව ඔයාට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම ඔයාගේ ශරීරයේ තියෙන විෂ හරණය කරන්න පුළුවන් හැකියාවකුත් මේ කොළ කැඳ වලට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කොළ කැඳ බොන්න කියලා කියන්නේ. ගොඩක් අය මේ සමහරක් වෙලාවට කියනවනේ නිකන් මොකද අනේ කොළ කැඳ බීලා වගේ කිසිම පණක් නැහැනේ ඇඟට. ඔය වගේ දේවල් කියනවා නේද? ඒ දේවල් වලට අහුවෙන්න එපා. මොකද කොළ කැඳ කියලා කියන්නේ වාගේ මුළු දවසම ප්‍රබෝධමත් කරන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. ඒ විතරකුත් නෙමෙයි, මම අර කලින් කිව්වා වගේ ඔයාගේ ශරීරයේ ඇතුළත තියෙන විෂ හරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒ නිසා ඔය එක එක්කිනා කියන දේවල් අහලා උදේට කොළ කැඳ වීදුරුවක් බොන්න ගිහිල්ලා ආයෙත් ආපස්සට හැරිලා ඉන්නේ නැතුව කොළ කැඳ වීදුරුවක් බීම වැඩ පටන් ගන්න කියන එක තමයි ඔන්න මම කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ මම කියපු බීම වර්ග

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
1: මම සමන්. මම දැරණියගලෙන් නම් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් බහක් විතර ගන්නවා. අඳහන තමයි ගත්තේ. එදා ලයිට් තිබ්බත් නෑ මට. ඇත්තටම සතුටුයි. මම පහුවෙන්ද තමයි නැත්නම් රාට බලලා නිදාගන්නේ. පහුවෙන්ද බලනකොට අංක හතරම තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේ ඉස්සරහටත් තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම සතුටුයි. මොකද රුපියල් 40ක් ගන්න පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමෝටම බලන්න ඔයාට ඔයා කෙනෙක් කියලා දෙන්න. Supreme Lifestyle.

0: වෙලාව මතක් කරන්න 11:21යි දැන් වෙලාව. අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගේ විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වාගයක් එකතු වේවි. සිහි නැතිනම ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ

0: රැපත්වෙන වග.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනු.
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
4: සැකදවස් පහේද දහවල් දෙකට.

0: වෙලාව මතක් කරන්න නම් 11 විනාඩි 31 ආයේ දැන් වෙලාව.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර පරිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් එක පැටල පේන්නත් හරියට දාගන්නකෝ.
5: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිනා දෙන ආසනේ පටලගෙන තුපතන සතියේ දවස් පහේම උදේ හතට වෙල්කම් ෂෝ.
3: අනුග්‍රහය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හන හද බලා ගන්න.

11 විනාඩි 36 දැන් වෙලාව. ඉතින් මට හිතුණා වතුර ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. සෝබරංගහරුවද දවසින් වතුර ගැනත් කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. දැන් ඇත්තටම මේ වතුර කියලා කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්නේ.

ඉතින් මම මේ කියන්නේ යන්නේ අපි සාමාන්‍යයෙන් මොන වතුර ගැන නෙවෙයි. මම මේ කියන්නේ උණු වතුර ගැන. උණු වතුර වලත් මද උණුසුම් වතුර ගැන තමයි මම මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. දැන් උණුසුම් වතුර පානය කිරීමෙන් ඔයාගේ ශරීරයට ලබා ගන්න පුළුවන් වාසි ටිකක් ගැන තමයි මේ විදිහට මේ කියන්න ලෑස්ති වෙන්නේ. ගොඩක් වෙලාවට මම අහලා තියෙනවා මේ කට්ටිය කියනවා මන්නම් උණු වතුර බොන්නේ නැහැනේ, බීපු වෙලාවෙ ඉඳන් මාට දාඩියක්නේ දාන්නේ. ඉතින් ඒ නිසා මම නම් උණු වතුර බොන එක නවත්තලා තියෙන්නේ. බොහොම අමාරුවේ නැල් වතුරම් බොනවා, කරන්න දෙයක් නැහැ. ඉතින් ඔහොම කියලා කියන අය අහලා නැද්ද? සමහරු කියනවා මේ එහෙම උණු වතුර බොන්න හොඳ නැහැ එක දිගට. අනික උණු වතුර බීලා ඊට පස්සේ නැවත්තුවට පස්සේ ආය ඇල් වතුර බොන්න බෑ වගේ එක එක කතා උණු වතුර ගැන කියනවා මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ උණු වතුර, ඒ කියන්නේ මේ මද උණුසුම් ජලය පානය කරොත් ඔයාගේ ශරීරයට ලබා ගන්න පුළුවන් වාසි ටිකක් ගැන කියන්න ඕන කියලා. අංක එකටම මම කියන්නම්, උණු වතුර මද උණුසුම් වතුර ඔයා පාවිච්චි කරොත් ආහාර දිරවන්නේ ඒක උපකාරී වෙනවා. ඉතින් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පහසු කරලා ආහාර දිරවීම වේගවත් කරන්න ඔන්න මද උණුසුම් ජලයට හැකියාවක් දෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මද උණුසුම් වතුර බොන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි රුධිර සංසරණය වැඩි දියුණු කරන්නත් ඔන්න මේක හේතුවක් වෙනවලු. දැන් අපේ ශරීරයේ පුරා මේ රුධිර ගමනාගමනේ වඩාත් ක්‍රමවත් කරලා මේ ක්‍රියාවලිය වේගවත් කරන්න උදව් වෙන එකම කෙනා තමයි මද උණුසුම් ජලය කියලා කියන්නේ. ඒ වගේම තමයි ශරීරයේ විෂ හරණය කරනවා, අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය විෂද්‍රව්‍ය බැහැර කරලා අපේ ශරීරය නිරෝගී කරන්න මේ මද උණුසුම් ජලයට හැකියාව තියෙනවලු. ඒ වගේම තමයි උගුරු අමාරුව තියෙනවා නම් ඒ දේවල් ඉක්මනින්ම සුවපත් කරන, ඒ දේවල් නම් අපි දන්නවනේ සාමාන්‍යයෙන් නේද? තවත් කාරණාවක් තියෙනවා, ඒක තමයි බර අඩු කරගන්නත් ඔන්න උදව් වෙනවලු. දැන් අපේ ශරීරයේ තියෙන මේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරලා අනවශ්‍ය මේදය දහනය කරගන්න අපේ බර අඩු කරගන්න පුළුවන් හැකියාවක් මේ මද උණුසුම් ජලයට අපේ ශරීරයට ලබා දෙන්න පුළුවන් කියන කාරණාව තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බර ගැන ප්‍රශ්න තියෙන අය, මහත ගැන ප්‍රශ්න තියෙන අය, බර අඩු කරගන්න උත්සාහ කරන අය අනිවාර්යයෙන්ම මද උණුසුම් වතුර බොන්න ගන්නත් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මාංශ පේශි ලිහිල් කරලා ශරීරයේ ඇතිවෙන වේදනා තත්ත්වයන් අවම කරගන්න ඔයාට උපකාරී කරන කෙනෙක් තමයි මේ මද උණුසුම් ජලය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සෞඛ්‍යමය ප්‍රතිලාභ ගොඩාක් ලබා ගන්න පුළුවන් ඔයාට මද උණුසුම් වතුර ඔයත් නිතර නිතර පාවිච්චි කරොත්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඇල් වතුර පාවිච්චි කරන එකේ අනිවාර්යයෙන්ම මද උණුසුම් වතුරත් පාවිච්චි කරන්න මතක තියාගන්න. මොකද කෝකටත් හොඳයිනේ නේද? දැන් අපි සාමාන්‍යයෙන් ওই සාමාන්‍ය ජලය බීමට ගන්නකොට අපි දන්නේ මොන මොන විස බීජ මේ දේවල් එක්ක අපේ ශරීරයට මේ එකතු වෙනවද කියලා, අපේ ශරීර ගත වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා වතුර ටිකක් උණු කරලා මද උණුසුම්ම බොන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ විස බීජ වලින් තොර වතුර වීදුරුවක් අපිට බොන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් ඉතින් මද උණුසුම් වතුරම බොන්න මතක තියාගන්න ඕනේ. හරිද? මෙච්චර මේ දේවල් කියන්නේ ඔයාගේ නිරෝගීකම ඔයාටත් වැඩිය මට වැදගත් නිසායි. හරි, එහෙමනම් ඉතින් දෙකට වහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. කතා කරන්න පුළුවන් තාමත් මේ පැත්තට කතා කරේ නැත්නම් බුදුයි 1112 510 510 එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් බුදුයි 718 89 3 89 3 ට 19 41 41 දැන්ලාවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙ

තමයි විනාඩි 56 දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. මම ගියාට ඔපේ මැක්කිනෝ සුප්‍රීම් ලන්ච් බ්‍රේක් අරගෙන ඉතින් යාත් එක්ක. දවල් බලහේ ඉඳන් දවල් 1 වෙනකන් එක දිගට ලස්සනම ලස්සන සින්දු ගොඩාක් අහන ගමන් ආතරේ කරන කට්ටිය ආසකන සින්දු වලට ඔන්න එකතු කරගන්න chance එක තියෙනවා. එහෙමනම් ඉතින් ලන්ච් බ්‍රේක් අහන්න ප්‍රෙඩි වෙන්න කියන ගමන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න. අද මම ගියාට ආයමත් හෙට උදේ 10 වෙද්දි හැඩකාර බදාතතව සරගෙන නෝයා ළඟටම. එනිසා දිගට මා විදිහට මසුන වේ දශම 1 මසුන වේ දශම 3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න. සතුටින් පරිස්සමින් ආතරෙන් ඉන්න වෙලාවක් මතක් කරන්නේ 11:52 දැන් වෙලාව. මම මනිෂා.

0: සුබදාවලක තෝතුනි වෙලව දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වාගයක් එකතු වේවි. සිහි නැතිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1

0: අයිවෝන් ගුඩාෆ්ටනන් ලඩි ජෙල්බන් හිතවතුනි සුබන්න සුබ දහමලක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිදස් පහම දවල් දුරහිනන් දෙක වෙනකංවාට සුපරිම් වඩිය ලංච් ප්‍රේක් හන්න පුළුවන් කියලාවා දන්න. ඉතින් ලංච් ප්‍රේක් කරගෙන තමයි ඇවිල්ල තියෙන්. දැන්වා මා වහගෙන ඉන්නේ ලංච් බ්‍රේක් එක ගන්න ගමන් වෙන්න පුළුවන්. මේ වෙන්න පුළුවන් වෙන්න ඇති වෙන්න පුළුවන් කොහොමුණත් ඔයා ගාමන්ට් එක ඉඳන් අපි වහගෙන ඉන්නවා, වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා. එතක මතක් කරනවා ඔෆිස් එක ඉන්න ගමන් අපි වහගෙන ඉන්නවා. ත්‍රිවිල් එකේ බස් එකේ නැත්තම් බයික් එකේ යන ගමන්නේ පුළුවන් යහනනේ. ඔය මොන විදියට අපි වහගෙන ඉඳියත් මම මේ කියන්නේ ඔයාලට දවස් පුරාවට එක දිගට සුප්‍රීම් රේඩියෝ වහගෙන ඉන්නවාට මම මේ කියන්නේ. අපි Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන් follow කරලා තියාගන්න. Insta page එකත් follow කරන්න කියලා මතක් කරනවා. YouTube channel එකක් තියෙනවා, ඒකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. TikTok channel එක අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න හිතවතුනි. right අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. දවල් දෙක වෙනකන් වාට ලස්සනම ලස්සන සින්දු සෙට් එකක් අහන්න පුළුවන්. ඒ අද වාට මම වහන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් වාට අහන්න පුළුවන් ලෝකෙ කොහෙන්ද යතුවාට අපිව අහන්න පුළුවන් කියලා මතක් කරනවා. එතකම මතක් කරන්න ඕනේ මේ FM 89.1 හරි FM 89.3 හරි රේඩියෝ එක ටියුන් කරලා දිවෙන පුරා වාට මම වහන්නත් හැකියාව තියෙනවා. අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ඔක්කොම අපේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් ප්‍රොෆයිල්ස් චැනල්ස් ඔක්කොම ෆලෝ කරන්න කියලා කියන්නේ මේ අපි අලුත් අලුත් දේවල්ට ගෙනල්ලා එනවා, ගෙන අරගෙන එනවා, ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ දේවල් දැනගන්න ඔයාලට පුළුවන් අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ඔක්කොමත් එක්ක ළඟින්ම ඉඳියොත්. හරිද? රයිටින් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. අපි යනවා පොඩිම පොඩි කමර්ෂල් බ්‍රේක් එකකට. ගිහිල්ලා ආයි ලන්ච් බ්‍රේක් එකේ අපි සින්දු අහන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ කතා කරන්නත් මාතෘකාවක් තියෙනවා. ජීවිතේට අමතක කරන්න හොඳ නැති 3 දෙනෙක් ඉන්නවා. දන්නවනම් මේ පැත්තට කෝල් කරන්න කියලා කියනවා. වෙලාව 12:00 විනාඩි 15යි දැන්.
1: සුප්‍රීම රේඩියෝ. අවසාන ප්‍රශ්නේ. ආශා මේ තමයි ඉස්සරහ දෙන්නේ ක්‍රාන් වෙනෝ. වගකීමක් තියෙන පුරවැසි කටේට ඒ වෙලාවට ගීතක මොකද්ද
2: මන්නම් කරන්නේ වැඩි වෙන එක. මොකද ඔයත්නම් පිටිපස්සෙන් ගායක හොඳ බලයක් බලා ගන්න වෙන්නේ
0: නැහැනේ. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් රෝඩිය.
3: කාලේ මන තනාවෙන් වශයෙන් කියත්

0: めっちゃでっものでも出るなーだ。はぁ、だって、たまらぬおてんねーだ。
1: あねー、ぷてー、おや、トゥーペーストかねーぜー。おか、あんまけもおねがーなペーストか。もっかたおねー、おや、メーストかさくな。ペーンだった。はりゃとだーがんなこ。
0: わくしゃー、からだめ、かんばりかめ、ばないがんのうだしな。ひまわでな、あらすめ。かめかんと、かんばうな。さてー、でもすまいま。うでんはかだ。
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: පසුවන් දහසකන සමාවසුද රාජෝත්තමයාණන් වහන්ස
2: අහල පහල නිවසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
0: අනේ මහරජතුමනි මගේ මායියගෙන් මෙසුමක් වෙන්නේ නැහැ. දහවයි දෙකට සුපීම් රේඩියෝ නදම්ම.
2: ඈ? හැබෑවට?
1: සත්‍යදවස් පහේ නෝ තමයි.

වෙලාවයි 12:00 විනාඩි 35 හිතල තුනයි. දැන් මේ අද දවසේ අපිට කතා කරන්න දෙයක් තියෙනවා. මම මේ හරි ලස්සන ආටිකල් එකක් දැක්ක Facebook එකේ. දැන් මෙහෙමයි අපි අර හැමදාම කියන වගේ අපිට Facebook ගියාම, TikTok ගියාම, Instagram, YouTube එහෙම පාවිච්චි කරනකොට දැන් අර අපිට ඕපඩූප බලන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ අර එහෙම මේ නරක දේවල්මනේ, අර දුක හිතන දේවල්ම, එහෙම නැත්නම් නෙගටිව් දේවල්ම බලන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් අපිට අපේ ජීවිතේ හදාගන්න දේවල් ඕන තරම්, අපේ ජීවිතේ අපිට ඉගෙන ගන්න දේවල් ඕන තරම් තියෙන. දැන් ඉතල හිටලා පොඩ්ඩක් ෆන් එකක් ගන්න, උපදූපයක්, ගොසිප් එකක් එහෙම බැලුවට කාරියකුත් නැහැ. ඒ වුණාට අපි පුරුද්දක් විදිහට නිතරම ඒවා බලනවා කියලා කියන්නේ ඒ අර ඇල්ගොරිතම් කියලා එකක් මම අහලා තියෙනවලු. ඉතින් ඒකට දැන් අර අපි මේ අර අපි වතුර දාන විදිහට තමයි අපි මල් පැල වලට වතුර දැම්මොත් අපිට මල් පැල තමයි බලාගන්න හම්බෙන්නේ, මල් තමයි බලාගන්න හම්බෙන්නේ. අපි වල් පැල වලට වතුර දැම්මොත් අපිට වල් පැල එහෙම නැත්තම් කැලයක් තමයි බලාගන්න හම්බෙන්නේ නේ. ඒ වගේ තමයි අපි වතුර දාන විදිහට තමයි නේ අපි බලන කරන විදිහට තමයි අපිට මේ ෆීඩ් එක හැදෙන්නේ කියලා මම අහලා තියෙනවා. ඉතින් මම ඔලොකට දන්නේ කොහොමද. ඒ වගේ තමයි දැන් මම දැක්ක Facebook එකේ හරි ලස්සන සටහනක් තිබ්බ. ජීවිතේ ඔයා මොන තරම් තිරමක ඉඳියත්, මොන තැනකට ගියත්, මොන ලොක්කෙක් වුණත්, මොන තනතුරක් දැරුවත් නේ, කොතන කොහේ කොහොම හිටියත් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාව අමතක කරන්න එපා කියලා මම දැන් කල්පනා කළා. මම කමෙන්ට්සුත් බැලුවා මේ කවුද මේ තුන් දෙනා කියලා. එක එක්කෙනා එක එක කට්ටිය ගැන කියලා තියෙනවා. දෙමව්පියෝ ගැන කියලා තියෙනවා, ගුරුවරු ගැන කියලා තියෙනවා, ඊට පස්සේ යාළුවෝ ගැන කියලා තියෙනවා. මාත් ඉතින් හිතුවා හරි, ඒ කියන්නේ අම්මා තාතනේ, දෙමව්පියෝ, යාළුවෝ, ගුරුවරු, සහෝදර සහෝදරියෝ ගැන තමයි මේ කියන්නේ කියලා. ඔයාලට හිතෙන්නේ මොකද්ද? ජීවිතේ අමතක කරන්න මොන නැති, අමතක කරන්න හොඳම නැති තුන් දෙනෙක් ඉන්නවලු. ඒ තුන් දෙනා කවුද? කවුද කියලා දන්නවනම් 0818 89 83 83ට WhatsApp පණිවිඩයක් එවන්න මැලවෙන්න එපා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0112 510 510ට දුරකතන මුතුමක් අපිට ලබා දෙන්න. අපි යනවා අපි ආසම කරන තුන් දෙනෙක්ගේ Legends medley එකක් අහන්න, rhythm of wave band එකේ. වේරලි අද්ද මහත්තයා, මේ චාමර වීරසිංහ, දමිත් අසංග තුන් දෙනාගේ ලස්සන medley එකක්.

වෙලාව දවල් 12යි විනාඩි 53යි හිතවතුනි ලන්ච් බ්‍රේක් අහගෙන ඉන්න වෙලාව තමයි මම ඔයාලට මතක් කළේ. ඉතින් මතක් කරන්න කීප දෙනෙක් නෙමෙයි බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ඉක්මනට පුළු පුළුවන් ඉදිරියට කට්ටිය මතක් කරන්න මේ පැයේදී. ඉතින් මතක් කරනවා දේශප්‍රිය මාවනෙල්ලෙන් අපිට කතා කරලා කිව්වා. අර දේශප්‍රියත් කිව්වා මේ ජීවිතේ අමතක කරන්න ඕනේ නැති තුන් දෙනෙක් ගැන කියපු කතාවට අපිට මේ දෙන්නෙක්ගේ විතර විස්තර කිව්වා. ඉතින් ඒවා අපි කියන්න අපි තව පොඩි වෙලාවක ඔයාලට දෙනවා ගෙස් කරන්න. මේ පැතර කෝල් එකක් දෙන්න 0112510510ට එමු නැත්නම් 0718 893 893ට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒක මතක් කරනවා ඉදිරිසින් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මොරටු මුල්ල පැත්තෙන්. ඉතින් වර්ක්ෂොප් එකේ කට්ටියත් එක්ක සද්දෙරම අපි වහගෙන ඉන්නවා කියලා. අපි යනවා කවුන්ටර පැත්තට. කලුතරින් කැලුම් අපි වහගෙන ඉන්නවා සද්දෙරම. ඉතින් ගැරේජ් එකේ සෙට් එකත් එක්කම සද්දෙර අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ශාන්ති ආන්ටි වහගෙන අපි යනවා ඒත් යන්නේ මොරටෝ පැත්තට. මොරටෝ පරණ පාරෙන් අපි වහගෙන ඉන්නවා කියලා. මොරටෝ පරණ පාරද පානදුර පරණ පාරද කොහොමරි කමන්නේ. පාර පරණුණත් අලුත්තුණත් ඔයා අහන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපි දන්නවා ශාන්ති ආන්ටි. ඉතින් අපි ශාන්ති ආන්ටිවත් බොහොම ආදරෙන් එකතු කර ගන්නවා. අලුබෝ මුල්ල පැත්තෙන් අපි එකතු කර ගන්නවා සුසන්ත අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම උදිතව අපි එකතු කරගන්නවා ටිකක් සීතල පැත්තකින්. හන්තාන පැත්තෙන් උදිත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා. ඉතින් වර්ෂාපතනය නම් ඇදහෙලුන්නේ නැහැ කියලා තමයි අපිට කියන්නේ. එතකම පිළියන්දල පැත්තෙන් තරුෂ අපිට කතා කරලා කිව්වා පොඩ්ඩක් වර්ෂාපතනය ඇදහෙලුණා ඒ වුණාට අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් කුෂන් හදන තැන ඩිලාන් අයියා, නන්දසිරි මාමා, එතකම නුවන් අයියා ඇතුළු කට්ටියම එකතු කරගන්නවා කියලා කිව්වා. මදන අයියා අයියා කියන්නේ මදන ගෙදර කට්ටිය එකතුලා වැඩබලක් කරනවා මම හිතන්නේ. කොහොමුණත් කමන්න ඉන්න තැනක ඉඳන් ඔයාට පුළුවන් ෂේප් එකේ අපිට කෝල් එකක් ගන්න 0112510510 කෝල් එකක් ගන්න අමාරුයි වගේ නං ප්‍රසිද්ධ දුරකථන අමුතුමක් ලබා දෙන්න ඔයාට අමාරු. එහෙම නැත්නම් කම්මැලි වගේ නං මැලෙන්න එපා. හිතුවනේ මැසේජ් එකක් දාන්න 0718893893 අපේ WhatsApp නම්බර් එක ඔන්න ඔන් වෙලා තියෙනවා දැන් ටික වෙලාව කියලා. එහෙනම් අපි යනවා ලස්සනම ලස්සන බයිල එකක් අහන්න අපේ මොරටුව සයිඩ් එකේ කට්ටියත් එකම අපි සීතල හන්තාන පැත්තේ අපි උදිත අයවත් අපි එකතු කරගන්න 360 බයිල එකක්. එහෙනම් බයිල එකත් එක්ක අපි යනවා ඊළඟ පැයට.

0: විලවදවලකයි විනාඩි එකයි හිතව තුනයි.
1: ජීවිතයේ සිහින සබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

89.1 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ මගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතන පොර

සුබ පහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 1යි විනාඩි 10යි. අපි අවිල තියන්නේ ලන්ච් බ්‍රේක් දෙවෙනි පැයට. ඒ කියන්නේ ලන්ච් බ්‍රේක් අවසන් පැයට තමයි අවිල තියන්නේ. දැන් අර කලින් පැයේ කිව්වනේ කතාවක් ඊට කලින් ওই කතාව කොටම කලින් ඔයාලට අර හෝම්වර්ක් ටික මතක් කරලා ඉන්න ඕනේ. දැන් පොඩි ළමයින්ට සාමාන්‍යයෙන් හෝම්වර්ක් එක එකපාර කිව්වම මතක හිටින්නේ නැහැ. නේ ඊට පස්සේ ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම කියනවා අනේ ටීචර් පොත ගේන හෝම්වර්ක් කරා ටීචර් පොත ගේන්න මතකුණා කියනවාම ටීචර් හරි සාර අනිත් පැත්තට කියනවා අපි ඉස්කෝලේ යන ගානේ අපි පොඩි කාලෙත් ඔය බොරුමයි කිව්වේ අලුත් බොරුවක් හොයාගෙන එන්න කියලා. ඒ වගේ වාට අමතක වෙන්නේ නැති වෙන මම කියන්නේ අපේ Facebook pages තියෙනවා අනිවාර්යෙන් follow කරලා තියාගන්න. අපේ WhatsApp channel එකට add වෙන්න, අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, ඒත් එක්කම අපේ TikTok channel එක follow කරලා තියාගන්න, ඒත් එක්කම අපේ Insta page එක follow කරලා තියාගන්න. බලන්න ඔයාට වා හරි පොෂ් කෙනෙක් නම් වා Facebook වා FB වලට කැමති නැත්නම් වාට දෙනවා අපි option එකක්. අපිත් එක්ක ළඟින් මෙන්න Insta page එක follow කරලා තියාගන්නකෝ. හරි ලේසියිනේ. ඔයගෙන් නැටුමට වැවුමට ගැවුමට කැමති කෙනෙක් නම් අපි වාට දීලා තිනවා අපේ TikTok channel එක. TikTok channel එක follow කරලා තියාගන්නනේ. පල්ලෙහාට ගිහින් බලන්න videos ගොඩක් තියෙනවා. දන්න තියාලවන්න share කරන්න, like කරන්න, save කරගන්නනේ. වැඩ ගොඩක් වාර කරන්න තියෙනවා. මේ lunch break එකේ ඉඳ ගමන්නේ. ඔය මොකටවත් කැමති නැතුව සියලුම gossip සකෝම බලාගන්නේ රටේ උඩට වෙන දේවල් දැනගෙන නිතර දෙවිලි කැමරට පෙර කැමරට පසු Facebook යන කෙනෙක් නම් වාට Facebook pages දෙකක්ම අපි ගෙනල්ලා තිනවා. ඒත් එකම අපේ group එක තියෙනවා Facebook. ඔය ඔක්කොටම වාට add වෙන්න පුළුවන්. ඔය එකී මෙකී නොකී සියලුම සමාජ ජාලා වෙබ්බඩි වලවා ඉන්නවනම් වාට පුළුවන් ඔක්කොගෙම අපිව follow කරලා තියාගන්න. YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා හහා පුරා කියලා මතක් කරනවා මේ පැය මුළු. රයිට් ഇതുවතුනේ මේ අපි කිව්වනේ ජීවිතයේ අමතක නොකළ යුතු තුන්දෙනෙක් ඉන්නවා කියලා. මම එක්කෙනෙක් කියන්නම් දැන්ට. තව දෙන්නෙක් ඉතුරු කරනවා මම ඔයාට කියන්නේ. දැන් අපිට ගොඩක් කට්ටිය කතා කරලා කීප දෙනෙක් කිව්ව දැන් සමහර කට්ටිය කතා කරලා කිව්ව දෙමව්පියෝ කියලා. ඇත්ත ජීවිතයේ අපිටනේ අර කතාවක් තියෙනවානේ. තැනකට එනකොට අපිට ඒ තැනට එන්න අපිට ස්ටේජ් එක එහෙම නැත්තම් පාර හදලා දුන්න මිනිස්සු අපිට ස්ටේජ් එක හදලා දුන්න මිනිස්සුන් අමතක කරන්න එපා නේ. ඔයා උඩ තැනකට යනකොට වා උඩ තැනට ගෙනියපු ඉනිම ගමතක් කරලා පයින් ගහලා දාන්න එපා. මොකද අනිවාර්යෙන් ෂුවර් ඇන් ෂොට් හිතවතුනි වාට වැටෙන්නම් වෙනවා. අන්න එතකොට අල්ලගන්න අත්තක්වත් නැති වෙනවා කියලා මතක තියාගන්න. දෙමාපියෝ මතක තියාගන්න ඕනේ, ආලුව මතක තියාගන්න ඕනේ, උදව් කරපු සහෝදර සහෝදරියෝ නන්නා දුන හැමෝම මතක තියාගන්න ඕනේ, උදව් කරපු කට්ටිය. මම මේ කියන තුන්දෙනා ටිකක් වයස් තුන්දෙනෙක්. හරිද? අමාරුම කාලවලදී ඔයාගේ ජීවිතේ ඔයා දන්න ඔයා කොයිතරම් අමාරු කාලයක් පහු කළා තියෙනවද? තාම පහු කළා නැද්දනේ? මල් යහනමතින් මේ ආපු මේ ජීවිතේ දෙවට තියෙන්නේ. ඒකත් ඔයා දන්නවා. එහෙමනම් නේ අපිට නම් එහෙම නැහැ. කොහොමද ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙච්ච ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අමාරුම කාලවලදී ඔයා ළඟින්ම ඉඳපු කට්ටියව ඔයාට උදව්

0: අවසාන ප්‍රශ්නය. ආශි අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් නෑට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අරණිය.
3: පෙරනිකාර සඳුදා
4: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා
3: හරියට සුවබර අගහරුවාදා
5: ආසාවකින්ද තමයි සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර දේවල් හිටියත් කොන්නෙකට ආය පුරා ගන්න නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට 89.1

0: එන් සුප්‍රීම රේඩියෝ එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්.බී. හදහන ඔබත් අදම එල්.බී. හදහන බලා ගන්න
1: බලන්නකෝ අපේ ළමයට හරි රස්සාවක සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි තේරෙන්න තැනක් නෑනේ
2: ඇයි ඒ සුප්‍රීම රේඩියෝ පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ
3: අපිට බපන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
0: හැඩකාර දඟකාර පොඩි තමුන්මයි
3: නෝයම් කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම

0: in radio。
1: めっちゃ立派なルーベーラーだ。はばってかまるルーベーラ
2: ー。あねえ、プテー、おやトゥーペーストかねえ。おかんまげもおねがなペーストか。もっかたねえ、メスペットペットの。ペンもった。はらとだあがんなこ。
0: Welcome, sir. Kalabalin Kambalikamin Padangan Udesan Himalabila Asare Padangan Udesan Satya Dabas Pahayma Udeh Hatta Welcome, sir.
2: Anugrahaya
3: NLP Hadahana Lankave Vedima Thaki Dena Thaki Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hanahada Baladana
4: Maharaja Uttamya Mahanse Raja Satavata Sabatena Vaga
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
2: සතේ දවස් පහේම දවල් දෙකට
0: Nimisha Asu Nuvia

0: Ma tu sei un vecchio, oh, guarda che ti chiede di giù, senti, guarda lei!
1: වෙලාව දවල් එකයි විනාඩි 47යි හතරතුනේ. අපිට යන්න වෙලාව තමයි වෙලා තියෙන්නේ. ඊට කලින් තව දෙන්නෙක් ඉතුරුලා ඉන්නේ ඔයාගේ ජීවිතව අමතක නොකළ යුතු තුන් දෙනාගේ. තවින් එකන තමයි අපි අර කලිනුත් කිව්වා මේ ඔයගේ අමාරු කාලේ ඔයා ළඟින් ඔයාට උදව් කරමු කියලාව. ජීවිතේ කවමදාවත් අමතක කරන්න එපා. ඊළඟ කෙනා තමයි අමාරු කාලේදී ඔයාව දාලා දීපු කෙනාවත් ජීවිතේට අමතක කරන්න එපා. පළවෙනි කෙනා අමාරු කාලේ ඔයාලඟ ඉඳලා ඔයාට උදව් කරපු, ඔයාට සහනයක් වෙච්ච, ඔයාව අමතක නොකරපු, ඔයාට උදව් කරපු, ඔයාට හයියක් වෙච්ච කෙනාව අමතක කරන්න එපා. ඒක හරිම අවුල් වැඩක්, ඒ නිසා අමතක කරන්න එපා. ඒව මතක තියාගෙන ඉන්න. ඒ වගේම දෙවෙනි කෙනා තමයි අමාරු කාලෙදී ඔයාව දාලා ගිය කෙනාව, ඔයාව අතරමං කරලා ගියපු කෙනාව, ඔයාව අතහැරපු කෙනාව අමතක කරන්න එපා. හොඳට මතක තියාගෙන ඉන්න යවත්. තුන්වෙනි කෙනා තමයි ඔයා අමතක නොකළ යුතුම කෙනා. ඒ තමයි ඔයාව අමාරු දාපු කෙනාවත් අමතක කරන්න එපා. මොකද ඒ කෙනාව හොඳට මතක තියාගෙන ගලේ කිතු අකුරු වගේ මතක තියාගන්න. රන් ආලේපිත කරලා කමන්නේ, එහෙම හරි කමන්නේ, කොහොම හරි පපුවේ ගැඹුරම තැන, හදවතේ ගැඹුරම තැන හරි කමන්නේ, ඔයාව අමාරු දාපු කෙනාව මතක තියන් ඉන්න. මොකද එකපාරක් ඔයාව අමාරු දාපු කෙනා දෙවෙනි වතාවේ අනිවාර්යෙන්ම ඔයාව අමාරු දාන එක දානවා. වෙනසක් වුණත් වෙන්නේ ඊට වඩා අමාරු දෙයකට ඔයාව ඇදලා දාන එක විතරයි. ඒ නිසා අමාරු අවස්ථාවලදී ඔයාව මග නොහැරපු, ඔයත් කිඳපු, ඔයාට උදව් කරපු, ඔයාට හයියක් වෙච්ච කෙනාව මතක තියාගන්න. අමාරු අවස්ථාවලදී ඔයාව අතහැරලා දාලා ගියපු, මග හැරපු, ඔයාව තනි කරපු කෙනාව හොඳට මතක තියාගන්න. හොඳින් මතක තබාගත යුතුම කෙනා තමයි ඔයාව අමාරුවේ දාපු කෙනා. හොඳට මතක තියාගන්න. කොහ කඩකඩ බොරුවට දුන්නට රැවටෙන්න එපා හිතවතුනි. අපි ගිහින් ඉන්නම් හෙට එනවා දවල් 12ට. ලයිව් එකටත් එනවා, රේඩියෝ ලයිව් එකටත් එනවා, ඔක්කොටම එනවා. එහෙනම් සතුට පරිස්සමින් ඉන්න. දවල් 1:50යි. සුබ දවසක්. මං මැක්.

0: good afternoon දැන් වෙලාව දවල් 2යි
1: ජීවිතයේ සිහින සබෑ කරන වාසනාවේ වෙලාව මතක් කරේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: Simba Café.
1: Right, Akai, Vinadi, hi, then we're up. Hi, morning, good afternoon. මේ මාසේ 19 වෙනි අඟහරුවාදා දවස තමයි අද දවස. ඉතින් අද දවස සපුරුදු විදිහට අපේ කැෆේ එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි හරි, මම දන්නවා දැන් මොකක්ද මගෙන් පෙරලා අහන්න ලෑස්ති වෙන්නේ කියලා. අයියා, ඔබ නැත්ද කියන්නේ පොඩි නිවාඩුවක් ගත්තා. දන්නේ නැද්ද අපි කම්පහනේ? පොඩ්ඩක් ඉතින් වැස්සත් ඇතයි, එහෙම පොඩ්ඩක් අපිට බාධා වෙන, එහෙම තමයි නේ. වැහි පිට වැහි 1000ක් වැස්සත් ඉතින් අපි වැඩ. ඊයේ පොඩ්ඩක් ඩිස්මිස් වුණා වගේ. හරි හරි, මන් දන්නා මන් නැතුව පාළුව කියලා. ඔන්න දැන් ඒ පාළුව ඔන්න අද මම ඊයටත් එක්ක අද ඔන්න මේ වගේ වාඩුව ගන්නකොට හරි. ඊයටත් එක්ක හරියන්න අපි රසබරක් කතා ගොඩාක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අද අපේ ප්ලේලිස්ට් එකටත් හොඳ ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. අද අය ලස්සන සිදු කතාවල තියෙනවා. ඉතින් ඔන්න සිදු ගොඩකයි කතා ගොඩක එක තමයි අද අපේ කැෆේ කේවර් ටික මේ විදිහට මම පටන් ගන්න ලෑස්ති වෙන්නේ. රයිට්, එහෙනම් හවස 4 වෙනකන් අහගෙන ඉන්න 0112 510510ට කෝල් එකකුත් දෙන්න අහගෙන ඉන්න ගමන්. ඒ වගේම 0718 89939 WhatsApp message එකක් දාන්න අමතක කරන්න එපා. www.sukhamradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔන්න ඔයාට පුළුවන් අපි ඔන්ලයින් දා සුබුරුදු විදිහට මේ දේවල් ටික ආයෙත් මතක් කරගෙන කැෆේ එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලැස්ති වෙන්නේ. දවල් දෙකයි විනාඩි 8යි. මන්නි මේෂා. හවස 4 වෙනකන් අහගෙන

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ මගයක් එකතු වේවි. සිහින දිනන ජයග්‍රහණ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යකේ.
0: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
0: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
0: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
0: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: 89.1 89.

0: සුප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහි නදීනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවත

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න. 89.1
0: 89.3 Supreme Radio.

වැඩ කයි විනාඩි 21යි දැන් වෙලාව. ඔන්න ඉස්සරහට එනවා තවත් විශේෂ අවස්ථාවක්. ඒ තමයි ඔන්න World Cup එකක් එනවා ආයම සැරයක්. ඒ තමයි FIFA. ඉතින් මේ පාර ලොකු වෙනසක් වෙලා තියෙනවා. ලෝක කුසලාන ඉතිහාසයේ උඩ ඇටිකරු වෙලායි තියෙන්නේ. ඉතින් ඒ මොකක්ද කියලා හේතුවක් මං ඔයාලට කියන්නම්. ඉතින් ලෝක පාපන්ත ඉතිහාසයේ පෙළලිකාර වෙනසක් වන සනිටුපත් කරලා තියෙනවා. ඉතින් ඒ මේ අවුරුද්දේ FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළවෙනි වරට පැවැත්වෙන අර්ධ විවේක සංදර්ශනය හාෆ් ටයිම් ෂෝ එකක් තියෙනවා. ඉතින් මේකට ලෝකයේ සුපිරි තරවල එකතුවක් වන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ ජූලි 19 වෙනිදා තමයි නිව් ජර්සි වල මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ තමයි ඉතින් මේ ඓතිහාසික ප්‍රසංගය සඳහා ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් මේකට කවුද එන්නේ? තමයි සුපිරි තරු බැඩෝනා, ඒත් එක්කම ෂකීරා, එක්ක දකුණු කොරියානු සුපිරි සංගීත කණ්ඩායමක් වන BTS ලත් ඔන්න එකතු වෙනවා කියලා FIFA ආයතනය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකානු සුපර් බෝල් ආකෘතියට අනුව නිර්මාණය වෙන මේ සංදර්ශනය මෙහෙවන්නේ Coldplay කණ්ඩායමේ ක්‍රිස් මාටින්. සාමාන්‍යයෙන් අපි දන්නවා පාපන්දු තරගයක් ගත්තම විනාඩි 15කට තමයි විවේක කාලය සීමා වෙන්නේ. ඉතින් මේ පාර මිනිත්තු 15කට සීමා වන පාපන්දු විවේක කාලය මේ දැවැත්තු ප්‍රසංගය නිසා දීර්ඝ වෙනවා කියලත් කතාබහ වෙනවා. බලමු මොනවාද ඉස්සරහට මේ ගැන එන්නේ කියලා. ඉතින් FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කරලා තියෙන්නේ මේක ඇත්තටම සංගීත ප්‍රසංගයක්ම විතරක් නෙවෙයි, ලෝකයේම ඒකාබද්ධ කරන මානුෂීක මෙහෙවරක ආරම්භයක් කියලා තමයි ඉතින් එයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මැඩෝනා, ෂකීරා සහ BTS කියලා කියන්නේ දේශ සීමා සහ පරම්පරා ඉක්මවා ගිය ගෝලීය සංකේතය. ඉතින් මේක පාපන්දු ක්‍රීඩාවට විතරක් නෙවෙයි මානව වර්ගයාගේ එකමුතුකමටත් කරන උත්තමාචාරයක් කියලා තමයි ඉන්ෆැන්ටිනෝ එයාගේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් හොඳ දෙයක් මෙතනින් සිද්ධ වෙනවා. මේ ප්‍රසංගයේ හරහා FIFA Global Citizen Education Fund එකට $100 million කර මුදලක් රැස් කරන්නත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මුදල් ලෝකෙ පුරා අසරණ දරුවන්ගේ අධ්‍යාපනය සහ ක්‍රීඩා කටයුතු සඳහා තමයි යොදවන්න නියමිත වෙලා තියෙන්නේ. දැන් ෂකීරා ගැන කතා කරනකොට 2010 ලෝක කුසලානේ වකා වකා මේ සින්දුව හරහා ලෝකෙම නැටෙව්වන ෂකීරා. ඉතින් මේ පාරත් ඔන්න 2026 FIFA World Cup එකේ theme song එක ෂකීරා තමයි ගායනා කරන්නේ. දයි දයි තමයි මේ පාර theme එක. ඉතින් අපි ලෑස්ති තව ටිකකින් 2026 theme song එක FIFA World Cup එකේ theme song එක අහන්න. මොකද මේ වෙනකොට නිල වශයෙන් release වෙලා තියෙන නිසා. කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන් ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගෙන තමයි මේ පාර 2026 ලෝක කුසලානේ ජූනි මාසේ 11 වෙනිදා තමයි ආරම්භ වෙන නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේ පවා ඉතින් මේකට අවසන් මහා තරගයට මේ සතියන්තයේදී මේක ඇත්තටම මේ උත්සව ශ්‍රීයෙන් ඉතින් කරනවා කියලා තමයි FIFA ආයතනය තහවුරු කරලා තියෙන්නේ. මොකද මේක මෙච්චර කාලයකට මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැති ඓතිහාසික අවස්ථාවක්නේ. ඒක නිසා අර කලින් වගේ උඩු යටිකුරු වෙලා තමයි තියෙන මේ පාර පවදු ලෝක කුසලාන උඩල. හරි, එහෙනම් ඉතින් ඔන්න දැන් අපි අහන්නයි ලාස්ට් වෙන්නේ මේ පාර FIFA World Cup theme song එක. නවල්ද කයි වෙනාඩි 24යි දැන්.

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතේ දවස් පහේම
2: The Welcome Show අහන්න
3: අසුනවයයි එක අසුනවයයි තුන Supreme Radio.

0: Simba Café.
1: නොවල් දෙකයි විනාඩි 36යි දැන් වෙලාව. ඉතින් මේ දවස්වල කාලගුණේ චුට්ටක් අපිට හරස් වෙරාණ තියෙන්නේ නේද? ඉතින් ඒක නිසා මට හිතුණා ඔන්න මේ මටත් පොඩක් ඊ හරස් වුණා හැම තමයි. හිතන්නේ මොනවද සිද්ධ වෙන්නේ යන්නේ? මේ මට හිතෙන පොඩක් ඉතින් අද මේ වෙද අප්ඩේට් එක පැත්තට පොඩක් කියොත් හොඳයි කියලා නේද? දැනගෙන ඉන්න එක අපි ඇඟට ගුණයිනේ. කාලගුණේ අද දවසේදී කොහොම අපිට අගුණ වේද කියලා තමයි මේ බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඔන්න අද ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් මේ වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඉතින් අද දවල් 12 මාරේ ඉඳලා අද රෑ 11:30 වෙනකම් මේ නිවේදනය වළංගුයි කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර කියන දිස්ත්‍රික්කවල සමහරක් ස්ථානවලට අද දවල් 2න් පස්සේ ගිගුරුම් සහිත වැසිත් එක්ක ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඔයාට මතක් කරනවා. ඒත් එක්කම ගිගුරුම් සහිත වැසිත් එක්කම මේ ඒ ප්‍රදේශවල తాවකාලිකව තද සුළං තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් ඔන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඉතින් අකුණු වගේ සිද්ධ වෙන අනතුරු අවම කරගන්නත් ඔන්න අවශ්‍ය පියවර ගන්න කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේ නිලන්නේ. ඒ දේවල් හරියට මේ විදිහටම සිද්ධ වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. හරියට මේ දේවල් පිළිපදින්න ඕනේ. හරිද? මේ අකුණු වලින් පරිස්සම් වෙන්න ඕනේ. තද සුළං ඇති වෙනවා නම් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. වැස්සේ හැම ගමන් බිමන් වැඩිය දාගෙන යන්න එපා. ඉතින් හදිස්සියම ගමනක් යනකොට ඉතින් වහසත් කරන්න දෙයක් නැහෙනි. එතකොට ප්‍රශ්නයක් නැහැ. කුඩයක් ළඟ තියාගන්න. මොකද වැස්ස දෙමෙන්න එපා. ඊට පස්සේ අසනීප වෙනවා. කරදරයි ප්‍රශ්නයි ගොඩයි ඊට පස්සේ. දන්නවනේ ඉතින් හැම සෙම්පිරිසාව හැදෙන ගත්තම ඉතින් අයියෝ හචෝ චචෝස් තමයි. ඒක නිසා මේ දවස්වල වහිර නිසා යන ඇතන කුඩයක් අතේ තියාගෙන යන්න මම වගේ කුඩේ දාලා ඉන්න පහ ගෙදර හැමදාමත් වගේ අදත් දාලා ආවා. හැමදාම වෙද අප්ඩේට් එක ගැන මතක් කරොත් මේ මට මතක් වෙන අයියෝ කුඩේ ගෙදර නේද කියලා. හරි හරි මම වගේ ඔයා කුඩේ අමතක කරන්න එපා. යන ඇතන කුඩේ අරගෙන යන්න. වැස්සත් නැතත් කමක් නෑ. අවුවට හරි වට පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ වගේම හුලං ගැන අවධානයෙන් ඉන්න ඔය ගෙදර වහලට එම අතුබර වෙලා නැමිලා තියෙනවා නම් ඒ අත වහාම කපා ඉවත් කරන්න. ඔය හුලගත් එක කොහෙන් කැරකිලා යයි දන්නේ නැරන ඉතින් අනවශ්‍ය කඩතර අපි දාගන්න අවශ්‍ය නැහැ නේද? ඒක නිසා ඒක නම් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. රයිට් ඉතින් ඔන්න ඔය විදිහටම දවසේදී අපේ වෙද අප්ඩේට් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඕක චුට්ටක් හිතේ ධාරණය කරගෙන අපේ වැඩට කරගෙන යන සුපුරුදු විදිහට නේද? කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න අවතක කරන්න එපා. අපි යනවා සුද්දක් අහන්න. දවල් 2:38 දැන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarein patan ganna thu patan ganna satiya dawas pahema udaya hatata the welcome show
3: anugrahaya
5: suba dawasa
3: aluth vela
6: pahasu vela
7: tagi wedi vela
8: dawasa subai sihina dinai suba dawasa chaathika lotarai mandalaya
9: a godawenna ticket ganna kattiya godawenna bus ekak yanna hadanne
2: malli corona gal ticket den please
3: මේ අපිට නම් සෙකන් ගන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
2: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
1: පිටරට උදවියමයි හිටේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
9: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: තුන මෙතන කොතනද? සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ

0: 89.1, 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: ගුඩ් ඉවෙනින්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හවස දනහය විනාඩි හයයි දැන් වෙලාව. ඉතින් අපේ අලුත් පෑ තමයි පටන් ගන්න මේ වෙදකට. ආහා, නියම කවියක් වගේ නිකන් තාලෙටවන් කිව්වනේ. රයිට්, ඒකට හේතුව මං කියන්නම්. හරි, දැන් මේ අලුත් පෑ පටන් ගත්ත ගමන්ම අලුත් ෆිල්ම් එකක වැඩක් මේ වෙනකොට පටන් ගන්න තියෙනවා. පටන් අරගෙන නෙමෙයි මේ වෙනකොට ෆිල්ම් එක රිලීස් වෙලායි තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ ගැන ڇුට්ටක් ඔයාලට විස්තර කිව්වොත් හොඳයි කියලා. දැන් මේක හොලිවුඩ් මූවී එකක්. හැබැයි මේක ඇවිල්ලා හොරර් ෆිල්ම් එකක්, හොල්මන් ෆිල්ම් එකක්, ටිකක් බය හිතන කාණ්ඩයට අයිති ෆිල්ම් එකක්. හොඳේ, දැන් ෆිල්ම් සීනන් අපේ ආසයිනිස් හොල්මන් ෆිල්ම්ස් බලන්න. දැන් මම නම් උදාහරණයක් විදිහට හොල්මන් ෆිල්ම් එකක් බලනකොට ඇත්ත වශයෙන්ම මං හරි මාසයි හොල්මන් කතා අහන්න වගේම කියන්න සහ හොල්මන් ෆිල්ම් බලනකොට බලන්න ආසයි. හැබැයි පොඩ්ඩක් ඇස් දෙක වහගෙන පොඩ්ඩක් හොල්මන් එක පාට එනකොට මම තිකෙස්සෙනවා. ඊට පස්සේ රෑට ඇස් දෙක වහගත්තම මට පේන මගේ ඇඳහැ පැත්තෙන් හිටන් ඉන්නවා වගේ. අන්න ඒක නිසා මම හොල්මන් බලන්නේ නැහැ ෆිල්ම් වල. හැබැයි මම ෆිල්ම් එක බැලුවට පස්සේ බය නැති කරගන්න හොඳ වැඩක් කරනවා. හරි, ඒ ෆිල්ම් එකේ බිහයින්ඩ් ද සීන්ස් බලනවා. ෂූටින් කරපුවා බලනවා. එතකොට ෂූටක් කරන බය නැති වෙනවා. විශේෂයෙන්ම කන්ජලින් ෆිල්ම් එකේ බය නැති කරගත්තේ මං අන්නේ එහෙම දරුවා. හරි, දැන් මේ මොකක්ද මේ මෙච්චර මේ කියන්න හදන ෆිල්ම් එක? ඒ තමයි ද මමි. දැන් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මීට කලින් ඊවල් ඩෙඩ් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු ලී ක්‍රොනින් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ වෙනකොට මේකේ වෙබ් කොපි එකකුත් නිකුත් වෙලායි තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ ආපු තවත් සුපිරිම හොරර් ෆිල්ම් එකක් විදිහට තමයි මේ ද මමි ෆිල්ම් එක සලකන්නේ. ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ජේම්ස් වොන් සම්බන්ධ වෙලා තියෙන නිසා ඉතින් මේ ගැන අමුතෙන් ඔයාලා ඩවුට් එකක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොරර් ෆිල්ම් එකකට ජේම්ස් වොන් සම්බන්ධ වෙනවා කියලා කියන ඉතින් ආයේ ඒක හොඳ තැනක හොඳ මට්ටමක තියෙනවා. මොකද කන්ජරින් තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. ජේම්ස් වොන් තමයි කන්ජරින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් කන්ජරින් ෆිල්ම් එක බලනකොට ඕනම කෙනෙක්ට බය කියන එක හොඳටම දැනෙනවා. ඉතින් අන්න ඒක නිසා ඉතින් ජේම්ස් වොන් මේ හොරර් ෆිල්ම් එකට සම්බන්ධ වුණා කියලා කියන්නේ. මේක ඉතින් ඇත්තටම අපිට අමුතෙන් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ මේකේ අපිට ඇතිවන බය සම්බන්ධව. ඉතින් ඔන්න ඒ විදිහ තමයි ද මමි ෆිල්ම් එක වැඩ ටික ඉවර කරලා රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න වැස් සාමාන්‍යයෙන් අපිට වහිනකොට පොඩක් ෆිල්ම් එක බලන්න හොඳ වාතාවරණයක් නේ වැස්ස කියලා කියන්නේ නේද? අකුණු ගහනකොට ටීවී නම් දාන්න එපා. ඊට පස්සේ මට බලන්න එපා. නිවේශ තමයි කියන්නේ ෆිල්ම් බලන්න කියලා. හරිද? මං කියන්නේ එහෙම නෙමෙයි. චුට්ටක් අර අඳුර වෙලා තියෙනකොට ෆිල්ම් එක මොන හරි පොප්කෝන් එකක් වගේ කකා ෆිල්ම් එකක් බලනකොට ඒක අමුතුම ෆීලින් එකක් නේ. ඉතින් ඔන්න මේ වීකෙන්ඩ් එකේ වාට යාළුවොත් එක්ක හරි ෆැමිලි මෙම්බර්ස්ලා එක්ක හරි බලන්න පුළුවන් හොඳම හොර මූවී එකක් තමයි ද මමි කියලා කියන්නේ. හරි, එහෙනම් අපි යමු දැන් සින්දුවක් අහන්න. මේ පැත්තට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. හවස තුනයි විනාඩි 9යි දැන් වෙලාව. අහගෙන හවස 4 වෙනකන්.
1: සින්දු කැෆේ.
2: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අනිත් අයගෙන් ගන්න බැරි ඔයාගෙන් විතරක් ගන්න පුළුවන් දක්ෂතාවයක් ඔයාම ගොඩනගා ගන්න. අන්න එතනදී ඔයාගේ වටිනාකමට ඉහළ වාගයක් එකතු වේවි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙමළව හවස 3යි විනාඩි 16යි
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර දෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්න නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
10: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුපතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
11: කුඩා කාලේ දම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ චොන්ත.
10: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපු මේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්තශාලාවකට ගියා වගේ තමයි පාර දිගේ යනකොට දෙපැත්ත
8: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
8: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

හවස 3යි විනාඩි 22යි දැන් වෙලාව. ඉතින් ඔන්නේ HBO වෙනුවෙන් නිර්මාණය කරන හැරි පොටර් කතා මාලාවේ චිනි වීස්ලිගේ කැරක්ටර් එක රීකාස්ට් කරනවා කියන උන් අපිට ආරංචියක් යනවා ඒ පැත්තෙන්. ඉතින් ඔයදන්නා මේ වෙනකොට හැරි පොටර් TV series එක ෂූටින් පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්නේ ඒක සීසන් 2 දක්වාත් ඔන්න දීර්ඝ කරලා තියෙන. හැබැයි අපි කලින් සඳහන් කරපු විදිහට පොත් 7ක් තියෙනවානේ. මේ පොත් 7ටම චිත්‍රපටි 7ක් ආවා. ඉතින් ඒ විදිහටම ඔන්න TV series උත් 7ක් එනවා කියලා තමයි නිවේදනය කරලා තිබ්බේ. ඉතින් ඒ අනුව තමයි ඔන්න දැන් දෙවන සීසන් එකෙත් වැඩ පටන් ගන්න තියෙන්නේ. පළවෙනි සීසන් එක මේ අවුරුද්දේ දෙසැම්බර් රිලීස් උත් වෙනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න අතර තමයි ඔන්න ඔය කලබල ඇයිනි අතර තමයි දැන් ඔන්න ජිනි විස්ට් කැරක්ටර් එකත් රීකාස්ට් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ජිනේ විදිහට රංගනයෙන් දායක වුණේ ග්‍රේස්සේ. ඉතින් එයා හරිම අනපේක්ෂිත තත්ත්වයක් නිසා තමයි මේ විදිහට කතා මාලාවෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන ඉතින් ඇගේ පවුලේ සමාජිකයන් විසින් තමයි නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඇය සඳහන් කරලා තියෙනවා මේ හැරි පොටර් ලෝකයේ කොටසක් ලෙස ගත කරන කාලයේ සැබවින්ම අතිශය සුන්දර අත්දැකීමක් කියලා. ඒ වගේම තමයි අමතක නොවන අත්දැකීමුත් ඔන්න නිර්මාණය කරපු ලුසි බෙවන්ට් සහ සම්පූර්ණ නිෂ්පාදන කණ්ඩායමටත් ඔන්න ඇය ගැඹුරින් කෘතඥ වෙනවා කියලා තමයි ඉතින් ජිනි වීස්ලි විදිහට රංගනයෙන් දායක වන ග්‍රේසි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් හැරි පොටර් බලමු අපි ඊළඟට කාවද තෝරගන්නේ කියලා. හැබැයි ඇත්තටම කියන්න දෙයක් තියෙනවා. දැන් මේකේ මේ හැරි පොටර් TV series එකේ කාස්ට් එක ඇත්තටම පර්ෆෙක්ට් කාස්ට් එකක්. හොඳ කාස්ට් එකක් තෝරගෙන තියෙනවා. මොකද ගොඩක් ප්‍රශ්න ඇති වුණේ ස්නේක් ගේ කැරක්ටර් එකට විතරයි. කොමඩි පාපා ඒසෙද්දුවේගේ ප්‍රශ්න හිද. හැබැයි කොහොම හරි අනිත් කැරක්ටර්ස් එක සාපේක්ෂව සංශෝධනය කළ බලනකොට හොඳ කාස්ට් එකක් තෝරගෙන තිබ්බා. ඉතින් ඒ අතර තමයි මේ චිනි වීස්ලි කැරක්ටර් එකක් නැති වෙන්නේ. ඉතින් කොහොම හරි මේ වෙනකොට හැරි පොටර් TV series එකේ දෙවැනි සීසන් එක ලියන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ චිනිට වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න තියෙනවා දෙවැනි සීසන් එකේ. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අලුත්ම රංගන ශිල්පිනියෙකුත් මේ වෙනකොට හොයනවා කියලා තමයි ඔන්න අපිට ඒ පැත්තෙන් ආරංචිය හම්බ වෙන්නේ. බලමු ඉතින් කාව තෝරගනේද කියලා. රයිට් අනං ඉතින් ඔයන ඔය විදිහ තමයි හැරි පොටර් TV series එකේ වැඩට සිද්ධ වෙන්නේ. හවස 4 වෙනකන් අහගෙන ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ රසබර කතා ගොඩක් අහන්න නම් මොකක්ද ඔයා කරන්න ඕනේ? හරියට හරි සිද්ධ කැපේ අහන්න. අවගෙන ඔසින් දෙයක් අහන්න. හවස 3යි වෙනා 25යි දැන්.

0: විනාඩි 32යි දැන්.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina dela aasave patala gannatu patan ganna satiya dawas pahema udaya hatata welcome show
3: anugrahaya
11: NLP hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obat adama NLP hadahata bala ganna
12: 89.1 89.3

හවසතුනයි වෙනඩිතිස් හතයි දැන් වෙලාව. ඉතින් ඔන්න ඇවටා කියල කියන්නේ මේ පුරාවෘතයක් හා සමාන චිත්‍රපටියක්නේ. අපි වෙනමම ලෝකෙකට අරගෙන යන්න සමත් වෙච්ච ෆිල්ම් එකක් තමයි ඇවටා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඇවටා චිත්‍රපටි මාලාවේ තුන්වෙනි ෆිල්ම් එක ඇවටා ෆයර් ඇන් ඇෂ් ෆිල්ම් එක ඔන්න පහුගිය දවසක මේ ඉවර කළා සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය අවසන් කරා. ඉතින් ඔන්න මේ හැබැයි ඉතින් මේ මුල් චිත්‍රපටි දෙකට සාපේක්ෂව ලොකු ඒ සමානව ආදායමක් ලබා ගන්න බැරි වුණා. අවම ආදායමක් තමයි ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ හේතුව නිසා මේ ජේම්ස් කැමරන් තීරණය කරා මේ කලින්ම කියලා තිබ්බා ඇවටා පළවෙනි සහ දෙවන චිත්‍රපටි දෙකේ ආදායමට වඩා වැඩියෙන් ගත්තොත් විතරයි ඇවටා තුන්වෙනි චිත්‍රපටිය ඊළඟ ෆිල්ම්ස් නිර්මාණය කරන්න කියලා. හැබැයි කොහොම හරි දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න ජේම්ස් කැමරන් ආයෙමත් අදහස් කරා. ඊට පස්සේ එහෙම මෙහෙන් අපිට ඉඟි පළ කළා ඇවටා හතරවෙනි සහ පස්වෙනි චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කරනවා කියලා. මොකද ප්‍රේක්ෂකයෝ ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටි දෙකම මේ ඇවටා දෙවන සහ තුන්වන ෆිල්ම් දෙකම නිර්මාණය කරන්න යොදාගත් කාලය සහ වියදමට වඩා සාපේක්ෂව ඉතාමත් අඩු කාලයක් සහ අඩු වියදමකින් තමයි ඊළඟට එන ඇවටා හතරවන සහ පස්වන චිත්‍රපටි දෙක නිෂ්පාදනය කරනවා කියලා ජේම්ස් කැමරන් කියන්නේ. ඉතින් කොහොම හරි ඉතින් දැන් මේක දැන් අඩු වියදමක් සහ අඩු කාලයක් යන නිසා ඔන්න අපිට ඉක්මනින්ම ඇවටා හතරවෙනි චිත්‍රපටියත් ඔන්න බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. මොකද බලාපොරොත්තු වෙච්ච කාලයට වඩා හරිම අඩු කාලයකින් ඔන්න ඇවටා හතරවෙනි ෆිල්ම් එක රිලීස් වෙනවා කියලා තමයි ජේම්ස් කැමරන් වැඩිදුරටත් කියලා තියෙන්නේ. කොහොම හරි කමක් නැ නේද? එකක් ෆේල් වුණා කියලා ඉතින් ෆේල්මත්ම නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ගන්නකොට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් ලබා ගත්තා. හැබැයි ඉතින් ඇවටා පළවෙන සහ දෙවන චිත්‍රපටිත් එක්ක සාපේක්ෂව බලනකොට ටිකක් අඩු ආදායමක් තමයි ලබාගෙන තිබ්බේ. කොහොම හරි ඉතින් ඇවටා කියලා කියන්නේ අපේට රීප්ලේස්මන්ට් නැති චිත්‍රපටයක් නේද? ජේම්ස් කැමරන් කි වැඩක් ඉතින් එයා සාමාන්‍ය ජේම්ස් කැමරන් කියලා කියන්නේ සුවිශේෂී අධ්‍යක්ෂකවරයෙක් නේ. යාට තියෙන ඒ දැනුම සහ යාගේ ස්කිල් එක ඇත්තටම හරි වටිනවා නේද අධ්‍යක්ෂකවරයෙක් විදිහට. කොහොමරි කමක් නේ ඔන්න දැන් කියන්න තියෙන්නේ ඇවටා හතරවෙනි ෆිල්ම් එක ඉක්මනින් අපිට බලා ගන්න පුළුවන් මේ කියලා. දැක්කන සතර වැඩිකමට හෙඩ්සෙට් දෙකත් අෂිටෙන් පිම වැටෙනවා. රයිට් අපි යනවා සෙදුවක් අහන්න. හවස හතර වෙනකම් මම වහගෙන ඉන්න කියලා අර මතක් කරනවා. හවස 3:40යි දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දබලාව හවස 3යි විනාඩි 45යි
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: ටැගි වැඩි
2: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද
5: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
6: ගම්මේ පන්සිරියාගේ හටකාරිය
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
8: ටෙම්පෝ ටවුන්
7: with ආශි
8: 89.1 89.3

0: சிம்பு கஃபே.
1: හවස 3යි වෙනාඩි 50යි දැන් වෙලාව. යන්න වෙලාව හරි. යන්න කලින් කරන්න වැඩක් තියෙනවා මචං. මේ වෙදර කතා කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒකලංග මතක් කරගෙන තමයි මම යන්නේ. මලිත කතා කරා මත්තේ ගොඩින්, ඒ වගේම ජගත් පානතුරෙන් කතා කළා. ඉතින් ජගත් කතා කරා කියලා කියන්නේ කවියක් අතනක කියන එක තමයි. ටග්ගල කවියක් කියලා මෙයන්නම්. ඉතින් මං ගරණ කියන්නේ සවන්්‍යක සනසන ඔබ කොයි සිටන් ආවාද කියන්න. හදර දැනෙන අලුත් අදහස් ගෙනෙනවා ඔබ පිරෙන්න. හඳත් ලස්සන, රුවත් ලස්සන, සුරගනත් දෝ කියන්න. නිමේෂගේ හෙක හිනාවක් ඇත හිතට සහනය දැනෙන කියලා කියන්නේ මම නෙමෙයි ජගත් තමයි. මම ස්තුතියි ජගත්, ගොඩ කාලෙකට පස්ස තමයි ලස්සනම ලස්සන කවියක් මට දුන්නේ. එහෙනම් ඉතින් ආශේවිලා ඉන්නේ ආශිත කාර පුළුවන් හවස 4 ඉඳලා ටෙම්පෝ ඩවුන් අහන්න. ගෙන්නනම් අපි අය හම්බ වෙනවා හෙට දවල් 2ට. එතකන් සතුටින් පරිස්සමෙන් නාදරෙන් ඉන්න. මන්නිමේෂා.
2: Back once again with Run Dare.

0: ton hatiru hatiru
1: සුබ සන්ධ්‍යාවක් දැන් වෙලාව 5:04යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 Supreme Radio. Supreme Radio. Asetile bolove balle kotana ehe. Supreme Radio. Make super. Gedarana gaman magama gaman. Don Paul Ashi ekka.
1: හිතවතුනි මා පැමිණියා. ඔබට කෙසේද? ඔබ තැමෙනවද පරිස්සමට? අනේ බැන්ජෝ, මම ඇවිල්ලා ඉන්නව සහතරයි විනාඩියකයි. සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය හිතවතුන්ට. ඔහෝ කොහමද? රාජදෙන් ආවද ගියාට ඔය එක එක ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නාට හදිස්සියේ හරි ඔය ෆෝන් එකක් අන්ලොක් කරගන්නේ කොහොමද කියන එක ගැන අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. ෆෝන් අන්ලොක් කරන සිස්ටම් එක හන්න නම් ටිකක් කැමතිනේ. ආ, හස්බන්ඩ්ගේ ෆෝන් එක අන්ලොක් කරගන්න තිබ්බනම් ජාති. රයිට්. අවුල්ද ගේට iPhone පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්. සල්ලි දිනනනම් පුළුවන්. සල්ලි දිනනනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියන්නේ හදිසියක් වුණොත් ඔය ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන්ද? අන්න ඒක ගැන අද අපි කතා කරනවා. මොකද පහුගිය දවස් ටිකේ ලොකු කතා බහකට ලක් වුණානේ මේ iPhones ගැන. හරිද? ඒ නිසා මම හිතුවා ඒ ගැන කතා කරනවා කියලා පොඩ්ඩක්. හරි. ඕකේ. ඒත් එක්කම සමහර වෙලාවට ජීවිතේ අපිට මුණ ගැහෙනවා හරි පුදුම හිතෙන විදිහ මිනිස්සු. එයාලගේ හිතේ කිසිම කහටක් නැහැ. හරිද? කතාව හරිම මෘදුයි. අනුන්ට උදව් කරන්න දෙන්නේ පුදුම උනන්දුවක්. ඒකට කියනවා පිස්සුවක් කියලා. හරිද? හරියටම කිව්වොත් අර පින්තූර වල ඉන්නා වගේ පරිපූර්ණ හොඳ මිනිස්සු. හැබැයි ටිකක් කිට්ටුවෙන් ආශ්‍රය කරලා බැලුවහම, නැත්නම් එයාලගේ ජීවිතය දිහා ටිකක් ගැඹුරෙන් බැලුවහම අපිට පේන එක ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි ඒ තරම්ම හොඳ මේ තරම් කරුණාවන්ත අයට ඇත්තටම ළඟින් ඉන්න හිතවත් යාළුව කියලා જાතියක් ඇත්තෙම නැති තරම්. ඇත්තටයි එහෙම වෙන්නේ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මං දන්නවා. මං කියනවා ඔයාට. ඔයාත් ඒ જાතිය කෙනෙක් වෙන්න ඇති. මම නම් ඒ જાතිය කෙනෙක්. මට යාළුව නැහැ. හැරෙද හැමෝම යාළුව. ඇයි ඇත්තටම? ඒ කියන්නේ මම කරුණාවන්තකමේ ප්‍රතිමූර්තියද? නිෂ්පාදකතුමා? ඔව්. කරුණාවන්තකමේ ප්‍රතිමූර්තියට උදාහරණයක් මම. ඉතින් ඒක නැත්තම් කියනවාද? ඉන්නෝනේ හම් සහය වෙනකම් විස්තර අහන්න ඔක්කොම. මේ වෙනකොට TikTok live එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. ස්තුතියි ඔඩියන්ස්. රයිට්. අද දවසේ පළවෙනි කමෙන්ට් එක මට ආපු කෙනා මතක නැහැ. අත වශයෙන්ම කිව්වොත් සමාව වෙන්න. කොහොම වුණත් යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා TikTok live එකට එන්න කියලා මතක් කරනවා. ඒ වගේම කවි ලියන ජගත් චෝන්න මම ආරාධනා කරනවා. කවියක් ලියන්න පුළුවන් 0818893893 WhatsApp number එකේ තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අපිව බය කරන්න කෝල් එකක් ගන්නත් පුළුවන්. 0112510510 හොට්ලයින් එක තියෙනවා. අරගෙන අපි හෙඩ් ඔෆිස් එකෙන් කතා කරනවායි කතා කරන්නේ. රයිට්. ඔකේ. පටන් ගන්නවා මෙන්න මෙම. අද ටෙම්පෝ ටවුන්.

0: අද වෙලාව හවස 4යි විනාඩි 10යි.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema udey hatata the welcome
5: show anugrahaya suba dawasa
6: aluth vela
7: pahasu vela
8: tagi wedi vela
9: dawasa subai sihina dinai suba dawasa jathaka lotarai mandalaya
10: a goda wenna ticket ganna kattiya goda wenna bus ekak yanna hadanne
11: malli corona agal ticket ekak denna please
12: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
11: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
1: පිටරට උදවිය මයි හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
11: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
10: හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: මොන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
13: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
14: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.

ඉතින් අපිට මොකද මන් ඔබ මැනිකකුවා අපිට පාන්ද අනේ වන්දනානේ ඊයර කවුද වැටුණනේ දබන් දබන් තප දබන් තප තප දුම් තක් දුම් තක් දුම් තක් තක් බිස්කට් කුඩු බිස්කට් රයිට් හිතවතුනේ මං කතාව පටන් ගත්තේ අද ඔයගලන්ට පොඩි කතාවක් කියන්නම් කියලානේ සීරියස් කතාවකින් පටන් ගත්තේ දැන් හිනාවෙන්න පාවකට හරිද ඊයේ වැටිච්චකට අද හිනාවෙනවද ළමයි ආ එහෙම තමයි සෙල්ලම් කරනකොට පොඩි කාලේ බබාලා වැටෙනවා වීරේ වීරසාරා ඔයා කොහෙද හරි අහන්න හිතවතුනේ සමහර විට ඔයාගේ ජීවිතේ තෝයා දන්න එහෙම කෙනෙක් ඇති කොහොම කෙනෙක්ද යාළුවෝ කියලා જાතියක් ළඟවත් ඇති යාළුවෙක් ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ

මට යාලුවක් කියල කෙනෙක් නෑ හොඳම යාලුවක් කියලා එහෙම කෙනෙක් මට දැ ඔක්කොම යාලුවෝ හරිද මේ හැබැයි ඉතින් මං කරුණාවේ දයාවේ ඉවසීමේ ප්‍රතිමූර්තිය ඔව්වැ දන්නෝ දැනදි මං ඔය කියන්න හදන්නේ සමහරට ඔයාලට සම්බලා ඇති මේ ඇත්තටම හිතවත් යාලූ කළ ජාතියක් ඇත්තම ඇති තරම් මනුස්සයෝ හම්බලා නැද්ද එහෙම ඇති සමහරට වත් එහෙම කෙනෙක් වෙන්නද මේ බැලූ බැල්මට මේක ලොකු පරස්පරයක් එක අපිට පේන්නේ හරි වෙනස් දෙයක් විදිහට සමාජය අපිට උගන්නලා තියෙන්නේ හොඳින් හිටියොත් හැමෝ මාදරේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලනේ එහෙමනි කියන්නේ මේ ඒක අපි සුට්ටක් වෙනස් කළා අපි කියන මෙන්න මෙහෙම හිටියොත් හොඳට නෑ හොඳින් හිටියොත් හැමෝ මාදරේ යාළුවෝ පිරිලා ඉඳීවි කියලා නේ හැබැයි අදාර්ථය ඊට වඩා ගොඩාක් වෙනස් වදන්නවද මනෝවිද්‍යාවට අනුව ගත්තොත් මේ උපතින්ම කරුණාවන්තයයට යාළුවෝ අඩු වෙන්න නැත්නම් ඇත්තම නැති වෙන්න බලපාන හරි අපූරු කාරණා ටිකක් තියෙනවා ඒක ටික කනගාටුදායක හේතු කීපයකුත් තියෙනවා අපි කතා කරන්න යන්නේ ඒක ගැන අප්සෙට් ගියාද නැරේ අප්සෙට් යන්න එපා ඉවසීමෙන් ඉන්න අනේක කාරණාවක් තමයි ඔයා එහෙම කෙනෙක් නම් ඔයා මෙහෙමද කියලා බලන්න හරිද සාමාන්‍යයෙන් සමාජය කියලා කියන්නේ ලොකු රංගමඩලක්නේ ඇත්තටම කිව්වොත් මේ මම මෙතන කරන්නේ රංගනයක් අපි හැමෝම රංගපානවා ජීවිතේ හරිද එක එක වෙලාවට එක එක විදිහේ වෙස්පුරු දාගෙන තමයි අපි සමාජය තුළ ජීවත් වෙන්නේ ඇත්ත කතාව ඒක හරිද කෙනෙක්ව සතුටු කරන්න තව කෙනෙක්ගේ හිත නොරිද්දන්න එහෙමත් නැත්නම් කණ්ඩායමකට එකතු වෙන්න ඕන නිසා සමහර වෙලාවට අපි අපේ පැත්ත ඇත්ත ස්වභාවය හංගගෙන ජීවත් වෙනවානේ නේ හැබැයි ඔයා දන්නවද උපතින්ම කරුණාවන්ත මිනිසුන් මේ ව්‍යාජ රඟපෑම කරන්න බෑ එයාලා හරිම විනිවිද පේන චරිත පේන්නේ නැද්ද මාව බැලුවාම නිකන් වීදුරුවක් වගේ ඉවසීමේ ප්‍රතිමූර්තිය මේ අය තමන්ගේ හැඟීම් වලට අවංකයි කෙනෙක් කරන වැරද්දක් දැක්කොත් ඒක මූණටම කියන්න සමාජයේ යහපත් දෙයක් දැක්කොත් ඒක අගය කරන්න ඒකල පසුබට වෙන්නේ නැහැ හරි සමාජයේ ගොඩක් අයට මේ ඇත්ත දරා ගන්න අමාරු ඉන්නේ ගොඩක් අය කැමති තමන්ගේ වැරදි වහගෙන තමන්ට බොරුවට හරි ප්‍රශංසා කරන අයව ආශ්‍රය කරන්න ඉතින් මේ අවංක කරුණාවන්ත මිනිස්සුන්ගේ ඇත්ත කතා කරන ස්වභාවය නිසා ගොඩක් වෙලාවට මිනිස්සු ඒගොල්ලන්ගෙන් ඈත් වෙනවා අන්න ඒක තමයි පළවෙනි කාරණාව. ඔයාටත් එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවා නේද? ගණන් ගන්න එපා. ඔයා එහෙනම් ඇත්තටම ඇතුළෙන්ම කරුණාවන්ත මිනිසෙක්. යාළුව කෙනේ උන්දල නැති තරමට හොඳයි. යාළුවෝ නම් මොන කතාද? නැද්ද අනේ? තව තියෙනවා ගොඩක් කියන්න අහගෙන ඉන්න වෙනවා හොඳයි. රයිට් අප් යනවා TikTok live එක පැත්තට. හරියට මං වගේ කීක කට්ටි ඔක්කොම දානවා. දරා ඔබ එසේද? ඔබ කෙසේද? මාත් එසේය. ස්තුතියි ඔබට. Hats off, guys. Oh, my English. Twins abar, Miga Mwing innoa, Mage Madhu innoa, Trinko Waling. Ettekkama, Saraka Fernando, Sharaka, Adrayuata. Thara, oyawat patakkanno, Badrika, oyawat ekutu karakanno, Sash, goda kaalekata passe ada yavilla thiyena. Ettekkama, Anton yavilla innoa, Namith ayya kiyana, Ivasime Prathimoorthi. Mama kiyala. ඒත් එක්කම කවුද අනේ මේ ඊයේ සල්ලි ඇයිද වැටිලා තිබිච්ච සල්ලි ඇයිද තර අර රණවිරු ස්මාරකයේ ගාව ඕ නෝ කියතේ බඩා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කියන සාරක ප්‍රනාඩ් බොහොම ස්තුති යකු මාර කටක් කියලා දාලා තිනෝ ක්‍රිෂාන්ත පතිරණගේ බුදු අබ්බේ අනේ ඉතින් ඔහම තමයි ඉතින් රස්සාව හැටින් මොනවා කරන්න ඩ්‍රැගන් හයි ආශි නම්බර් 1 thank you වාග්ය හයි ඩාලින් ඔයා වාදරෙන් එකතු කර ගන්නවා සුපුරුදු විදිහට කවහරි මට මිස් වුණොත් එහෙම සමාව වෙන්න නවංජනා ඉන්නවා නේද නවංජනාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි බද්‍රිකා එකතු කරගත්ත කවුද මගේ ඩාලින් පැතුම් ප්‍රසාද් කියනවා මගේ කෑම රස නැතුව ඇති කියලා. ඔව් මට නම් රසයි. අනිත් අයට නම් මම දන්නේ නැහැ කොහොමද කියලා. මේ මදුරිකා ඉන්නවද? මදුරිකා හයි ඩාලි. මදුරිකා හයිකද? භාග්‍යා කිව්වා. ප්‍රභාත වෙලා ඉන්නවා කරුණාගල. කරුණාගල ප්‍රභාත වෙලා ඉන්නවා. මම වෙලා වෙද්දී හැබැයි ආයින්නේ ක්වයිට් වල නේද? හර නේද මං කිව්වා. ඕකේ තව කවුද ඉන්නේ? තරා ගොඩක් කාලයක් නෑනේ ඊයේ විතරයි එන්න බැරි වුණා මට නිකන් එක ලොකු කාලයක් වගේ තලි ඇන්ටන් සවුන්ඩ් ගුඩ් කියලා දෙනවා ඔල්වේස් ගුඩ් යස් ඔල්වේස් ගුඩ් සවුන්ඩ් ගුඩ් නේ ඕල් රයිට් ඕකේ වී කෝ ෆෝ ද සොන්ග් යස් ගෝ හිට් ද සොන්ග් ආ මොනාද කියන්නේ හරියට කතා කරන්න හියර් වී ගෝ

0: අද වෙලාව හවස 4 විනාඩි 29යි.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තරයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම.
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කැෆේ නිමේෂා The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුබතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
0: කුඩා කාලේ තම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ.
10: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපු මේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්ත ශාලාවකට ගියා වගේ තමයි පාර දිග යනකොට දෙපැත්ත
9: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show. Temple Town with DJ Ashi.

බාධා කිරීමෙන් වලකින්න. හරියට හරි මං ආවා. මට යන්න හිතෙන්නෙම නෑ. මට එන්න හිතනවා. දනා ඔයා ඉන්නාද? දනා දනා දනා ශාරක ප්‍රඩෙන්ඩු රයිට් සෑම් සිල්වා ඔයාව, ඒ වගේම ස්ටීව් ඔයාව, ඉන්දික කුමාර ඔයාව, දමිත අයියා ගොඩක් ආදරෙන් අමතක් කරනවා. හිරුනි පෙරේරා ඉතාලියේ සිට මාත්ව අමතනවා. ස්තුතියි හිරුනි. කොන්සි හයි ස්වීටි කියලා දාලා තියෙනවා. වන්ගඩ් වන්ගඩ් වන්ගඩ් අම්මෝ මට තේරෙන්නේ නැහැ අනේ ඔයාගේ නම කියන්නකෝ. අනේ ඔයා කතා කරන්න එපා ප්ලීස්, සින්දුවක් දෙන්න ඇති. අනේ කතා කරන්න එපා ප්ලීස්, සින්දුවක් දෙන්න. ඉච්චරට අප්‍රසන්නයිද කොහෙද කටහඬ වගේ. නිමේෂ රත්නායක කුවේට් ඉඳලා ලංච් එකේ ඉන්නකම මම බලාගෙන ඉන්නේ. Thank you darling. ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරලා ගන්න චිකා ඔයාව. ඖෂධි හසරංගා. ඒ වගේම චරිත්. චරිත් ඔයා ඉන්නවද? චරිත් ඔයා ඉන්නවද? චරිත කෙලසගෙන නෑ නේද? චරිත KP89 නාට කොහොමද පැටියෝ හඳින් ඉන්නා නේද? රිසෝට් ආව. ඒකෝ රිසෝට් ආව තාදරේ මතක් කරනවා රයිට්. තව කවුද ඉන්නේ? මොහම්මඩ් ෆර්හාන්. හලෝ කොහමද කොහමද කොහමද? ඒක තමයි මගේ හඬ දෝං කාර දෙරවනේ අනේ. අනේ මන් දන්නෑ මෙහෙමත් ප්‍රොෆයිල් තියෙනවානේ ලංකාවේ. දෙයි හාමුදුරුවනේ කට කට කට කට ආශියක්කේ නේද මදු. තුවන් සබාර් තැංක යූ සෝ මච් අනේ, ලස්සනට මගේ ෆොටෝ සදල එවනවා, කැතමාව ලස්සන කරලා එවනවට වඩා බොහොම ස්තුතියි. ඒ වගේ මං යනවා හංවල්ල පැත්තට. ඩිලා නිරෝෂින්ව හංවල්ලෙන් ඉල්ලනවා මොකද්ද ටික්ටොක් ලයිව් එකෙන් ඇවිල්ලා ධනපාල උඩ අත්තම අත්මක් සින්දුවක් ඉල්ලුවා. මන් දෙන්න බෑ කිව්වම හොඳ කොල්ල වගේ කියන සින්දුවකට එකතු කරගන්න කියලා. ඩිලා නිරෝෂ ආදරේ මල්ලි ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එත් එක්කම රශ්මික ඉන්න ඔහර නින් සුබ සැන්දෑවක් වේවා ආශියක්කේ. අපිට සින්දුවක් දෙන්න අක්ක සෞභාග්‍යත් ඉන්නවා කියලා කියන ඒ වගේම සුබ සැන්දෑවක් වේවා ආශි මැණිකේ. කොහොමද අපිට සින්දුවක් දෙන්න? ඊජියන්ඩු පුස්සල්ලාව BF ජනපදයේ ඉඳලා. හරි හරි හරි හරි ඊළඟ සින්දුව එයාට දෙනවා, හැමෝටම දෙනවා. හරි හරි ඕකේ. මේක කියන්න නංගියා නංගියා. මම නංගි බබ්බා නංග බබ්බා. ආ KP89 මංගල් ප්‍රොෆයිල් තියෙනවා මංගල් කල්ලංගි. ඕ හිරුනි නටන්නතෝ සින්දු දාන්න ප්ලීස්. ඔයා කියන කෙන වෙලාවට සින්දු දාන්න, ඔයා කියන කෙන වෙලාවට මයික් ඔන් කරන්න, ඔයා කියන කෙන වෙලාවට මයික් ඔෆ් කරන්න. එහෙම බෑ. මේක මගේ බීම් ටයිම් එක. මට ඕන විදිහට මං කියලා මට ඕන වෙලාවට සින්දු ගන්නවා. කටවහගෙන දැන් සින්දු අහන්න. රයිට් ඕකේ. ලස්සන සින්දුවක් හවස 4:40.

0: දැමලාව හවස හතරයි විනාඩි 49යි.
1: MLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. MLB හදහන ඔබත් අදම MLB හදහන බලා ගන්න.
2: කාලය වන කලාවෙන් වශයෙන් කියත් සමහර

0: සිර සිතුවිලි සිතුවම් කරන ඩ්‍රීම්ලයිට්
1: සතිවන්තික බලා රාත්‍රී හතට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නොතරයි NLP හදහන ඔබත් අදම NLP හනහද බලා ගන්න.

0: නිවානිවානී අපිත් ඕක තමයි කියන්න හදන්නේ. දැන් වෙලාව හවස 5යි පැටියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ.

0: on how to do, how to do.
1: වෙලාව හවස පහයි විනාඩි දෙකයි අහගෙන නේද ඉන්නේ. හා මං ඉන්නවා මේ පැත්තේ. මේ පැත්තෙන් ඉන්නවා මම TikTok live එකේ. ඕගලන්ට පුළුවන් TikTok live එක බලන්න කැමති නම් එන්න. මේ පැත්තට මම ලස්සන ගෑල්ලෙක් මෙහෙම හිටියට කවුරුත් එහෙම කතා කිව්වට මම ලස්සන. ඕගලන්ට එන්න පුළුවන් මේ පැත්තට. හරිද? යන සුප්‍රම් රේඩියෝ TikTok fan page එක පැත්තට ගිහින් live එක follow කරලා live එක set කරන්න. Live එක follow කරන්න දෙයක් නැහැ. Page එක follow කරාම live එක එනවා. එතකොට ඔයගොල්ලෝ live එකට එන්න පුළුවන්. අත්ත වශයෙන්ම කොහොත් ලස්සන ගැල්ලමෙක්. කටවහන් ඉන්නකම් හොඳයි. Right. හරි කතාව. අර මේ පහුගිය දවස්වල news එකක් ගැන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ හිටපු විධායක ප්‍රධානියාගේ මරණයත් එක්ක. පරීක්ෂණ වෙනුවෙන් එයාගේ අර පාවිච්චි කරපු දුරකථනයේ දත්ත ලබා ගන්න එයාගේ දුරකථන අන්ලොක් කරගන්න බැරි කේස් එකක් ගියානේ. සමහර මම දැන් ඔක ෆේස්බුක් එකේ හිට උඩට පල්ලේ හැටම හිට යනකොට මම දැක්ක සමහර අය කියලා තියෙනවා හොඳ කඩේකින් හොඳ වැඩ ලංකාව ඉන්නෝ වගේ කතා. අපේ අයට කරන්න බැරි දෙයක් නෑ මහ බැංකුවත් ඇක්කරේ ඈ මේ එහෙම කතා අය ඒක කතා නම් ඉතින් ගොඩයි නේද. ඒ වුණාට ඉතින් එහෙම කරන්න බෑ. මේ කතා හුඟක් වෙනස්. හරිද? අපේ සමාගම කියන්නේ තමන්ගේ පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වයේ වෙනුවෙන් ලෝකේ ඕනෑම බලවතෙකුට එරෙහිව හිටගන්න සමාගමක් වුවොත් ඒක වැරද්දක් නෑ. හරිද? මේකේ මාකටින් වැඩක් කියලා කෙනෙක් හිතුවත් ඇත්තටම iPhone එක ඇතුලේ තියෙන තාක්ෂණය දිහා බැලුවාම ඒක මිනිස්සෙක්ට ලෙහෙසින් බිඳින්න පුළුවන් සීමාවෙන් එහාට ගිය දෙයක්. ඔවුන්ට පවා ඒක කරගන්න බැරි විදිහට පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා ඒගොල්ලෝ. මේ ආරක්ෂාවේ හදවත වෙන්නේ secure enclave කියන තාක්ෂණය. හරිද? මේ මේක iPhone එකේ ප්‍රධාන ප්‍රොසෙසරයක් වෙනවා. ඒක වෙනම තමයි පිහිටලා තියෙන්නේ. කුඩා ආරක්ෂක පරිගණකයක් වගේ මේක. මේ ඔයාගේ ඔයා දෙනවනේ පාස්වර්ඩ් එකක්. හරිද? කිසිම වෙලාවක ඔය දෙන පාස්වර්ඩ් එක Apple සමාගමේ මේ හරි එහෙම නැත්නම් සර්ව බාලධාරී දෙවියන්ට හරි දුරකථනයේ සාමාන්‍ය මතක ගබඩාවේවත් ගබඩා වෙන්නේ නැහැ. විතර මතක තියාගන්න. ඒ වෙනුවට මොරපදය, ඒ කියන්නේ ඔයා දාන පාස්වර්ඩ් එක දුරකථනයේ දත්ත එන්ක්‍රිප්ට් කරන්න අවශ්‍ය කරන යතුරු නිර්මාණය කරනවා. එතකොට ඔවුන් භාවිතා කරන්නේ ඒකට වෙනම තියෙනවා ඒගොල්ලෝ ගාව AES 256 bit encryption කියලා ඉතාම ප්‍රබල තාක්ෂණයක්. ගණිතමය වශයෙන් ගත්තොත් ලෝකේ තියෙන බලවත්ම සුපිරි පරිගණකයකට උනත් මේ යතුරු අනුමාන කරලා බිඳින්න වසර බිලියන ගාණක් ගත වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? මේ කී එක දැම්මා. එතකොට අනික් වැදගත්ම කාරණේ තමයි Apple සමාගම විසින් මේ දත්තවලට ඇතුල් වෙන්න කිසිම බැක්ඩෝ එකක් තියලා නැහැ. 2016 අවුරුද්දේදී මේ ඇමරිකාවේ සිදුවෙච්ච එක්තරා වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක්ගේ iPhone එකක් අන්ලොක් කරලා දෙන්න කියලා මේ රට FBI ආයතනය Apple සමාගමෙන් ඉල්ලීමක් කළා. ඒත් Apple සමාගම ඒක කැලින්ම ප්‍රතික්ෂේප කළේ ඒ දුරකථනයට එවැනි මෘදුකාංගයක් හැදුවොත් එය ලෝ පුරාම ඉන්න මිලියන ගණනක් පුද්ගලයන්ගේ තර්ජනයක්, ඒ කියන්නේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙනවා කියන මතය ඉඳලා ඒගොල්ලෝ ඒක කරන්න බෑ කියලා කිව්වා. මේ නීතියට උදව් කරනට වඩා පාරිභෝගිකයාගේ විශ්වාසය අපිට වටනවා කියලා තමයි Apple සමාගම කිව්වේ. හරිද? මේ දැන් අනිත් අර තව කතාවක් තියෙනවා. අර ෆේස් රෙකග්නිෂන් එක දැම්මට පස්සේ කුඟක් අය හිතනවා මේ මැරුණ කෙනෙක්ගේ මුහුණ පෙන්නලා ෆේස් ID එක හරහා දුරකථනය විවෘත කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ ඒත් ඒකේ තියෙන්නේ වෙනම මේ කියන්නේ මේ වෙනම ඩෙප් කැමරා පද්ධතියක්. මේකේදී මේ අර ඩොට් ප්‍රොජෙක්ට් කියලා එකක් තියෙනවා. ඒකෙන් ආගේ මුහුණ මේ අපේ මුහුණට නොපෙනෙන අදෝ රක්ත මේ තිත් වලින් 30,000කට වඩා අධික ඒ කිරණ දාලා ඒකෙන් හදනවා ඒ දත්ත වලින් හදනවා 3D map එකක් වාගේ මූණ නිර්මාණය කරනවා. ඒක සාමාන්‍ය ඡායාරූපයකට එහා ගිය වෙනස්ම එකක්. මූණේ මේ ගැඹුර සහ ඇඩේ අතිශය නිවැරදිව මනින නිසා මේක නිකන් අර පොඩි හරි මේකප් එකක් දැම්මොත් පුතේ අන්ලොක් කරගන්න බෑ. ඔයා මේකප් එක දාලම තමයි ෆේස් ලොක් එක දාගන්න ඕනේ. හරිද? මේකෙන් පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ගන්නෙ නෑ. එහෙම එකක් තියෙනවා මේකේ. ඒ නිසා මූණේ ස්වභාවය කියන්නේ මූණේ අර තියෙන ස්වභාවික හැඩය ඉතාම සියුම් විදිහට වෙනස් වෙනවා. මේ ෆේස් ID පද්ධතිය ඉතාම සියුම් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා පියවි සිහියෙන් සහ අවධානයෙන් ඉන්න වෙලාවදී විතරයි දුරකථනය අන්ලොක් කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මිය ගියාට පස්සේ ආයාගේ මූණට අල්ලලා මේ ෆේස් ලොක් එක අරින්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක කරන්න බෑ iPhones වල. මේ දත්ත ආරක්ෂා කරන මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ end-to-end encrypt විදිහට. ඒක දන්නවනේ අපි හැමෝම. ඒ කියන්නේ දත්ත හිමිකරුට සහ දත්ත ලැබිය යුත්තාට හැර වෙන කිසිම මැදිහත් කරුවෙකුට, ඒ කියන්නේ නිෂ්පාදන සමාගමට පවා මේව කියවන්න බෑ. දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණත් ඒව ඇතින දත්ත ඩේටා ඇඩ්‍රෙස් ප්‍රොටෙක්ෂන් එක කියලා තවදුරටත් ආරක්ෂා වෙනවා. ඒ නිසාම තමයි හිමිකරුවන් නැති වුණු iPhone එක ලෝකේ දක්ෂතම හැකවරයෙකුට වුණත් ලේසියෙන් විවෘත කරන්න බැරි අභියෝගයක් වෙන්නේ. හරිද? එතකොට මියගිය කෙනෙක්ව නීත්‍යානුකූලව ඔප්පු කළොත් මේ ඒකේ තියෙන cloud දත්ත පමණක් පාවිච්චි කරලා යම් තාක් දුරට ඒකේ තියෙන මේ data ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් පුතේ sorry තමයි ඈ. බය වෙන්න එපා, iPhone පාවිච්චි කරන්න ඈ. මැරෙන්නත් බය. හැබැයි මේ තදබල නීතිය නිසා මියගේ කෙනෙක්ගේ පවුල් වලට සිදුවන අපහසුතාවය සලකලා බලලා පස්සේ කාලයක අප සමාගම මේ මෑතකදී වැඩි කාලයක් නෑ ඩිජිටල් ලෙජන්සි එක පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ හරහා කෙනෙකුට පුළුවන් තමන් මිය ගියොත් තමන්ගේ දත්ත ලබා ගන්න පුළුවන් විශ්වාසවන්තයෙක්ව කලින්ම නම් කරලා තියන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ලොකු නැපල් දුර්ගතනයක් කියන්නේ ලෝකේ දෙන ආරක්ෂිතම සහ විදීමට අපහසුම ඩිජිටල් සේප්පුවක් කිව්වොත් හරියටම හරි තේරුණාද? ආ, ඔන්න ෆෝන් එකට කෝල් එකක් එනවා. iPhone එකත් බලාගෙන

0: කරන්න හොඳ සාක්ෂියක්. ඉතිං ඔබගේ ආදරණීයන්වත් පරිසරයත් කෘතිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම්ඹු නැචුරා ප්‍රොඩක්ට් භාවිත කරන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා,
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
1: හැඩකාර බදාදා,
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ,
1: රසපිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
0: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට

ජලාබ හවස පහය වෙනට විසිතන අවස්ථාවට ගැලපෙන කතාවක් කරන්න ඕනි කියලා මට හිතුණා. ලෑස්ති වෙන්න, හැඟීම් මරාගන්න ස්පොන්ජ් එකක් වෙන්න පුළුවන් අහිංසක කරුණාවන්ත මිනිස්සු. ආ දන්නවද ඒ කතාව? කරුණාවන්ත මිනිස්සුන්ට තියෙන ලොකුම දුර්වලකමන්නේ ඒ වගේම ලොකුම ශක්තිය තමයි අනුන්ගේ දුක තමන්ගේ කර ගැනීම. අනේ අම්මේ, මටම ලියපු කතා. මනාවිද්‍යාවන් මේ අයට කියන්නේ එම්පතිස්ලා කියලා. යාළුවෙක් ඇවිත් තමන්ගේ දුකක් කිව්වොත් ඒ අයගේ ඒ දුකහන් ඉන්නේ නිකම්ම නිකන් ආගෙන ඉන්න ඕන නිසා නෙවෙයි. ඇත්තම කිව්වොත් ඔවුන්ගේ ඒ දුක ඇත්තටම විඳිනවා. අනිත් කෙනාගේ වේදනාව තමන්ගේ ඇඟට ගන්නවා. මම එහෙමයි. හරිද? මේක කායකද පුදුමකාර මානසික වෙහෙසක් ගෙන දෙන දෙයක්. හරිද? ඇත්තටම ඔයා එහෙම කෙනෙක් නම් ඔයාලට ඒක දැනෙයි. ඔයාගේ ජීවිතයට එන ගොඩක් යාළුවෝ එන්නේ තමන්ගේ ප්‍රශ්න ටික මේ අයට දීලා හිත සැහැල්ලු කරගෙන යන්න. අන්තිමේදී කරුණාවන්ත කෙනාගේ ඔළුව ප්‍රශ්න ගොඩකින් පිරීලා කාලයක් මේ විදිහට හැංගීම් කූඩයක් විදිහට පාවිච්චි වෙද්දී මේ අය ඉබේටම තීරණය කරනවා තවදුරටත් යාළුවෝ හදා ගන්නට වඩා තනියම පාඩුවේ ඉන්න එක තමයි හොඳ, මගේ මානසික සෞඛ්‍යයට හොඳ කියලා. අන්න එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? යාළුවෝ නැහැ. ඒ වගේම තමා සීමාවන් තෝරා ගැනීම තියෙනවානේ. කාලයත් එක්ක සමහර වෙලාවට මේ අය එක දෙයක් තේරුම් ගන්නවා. හරිද? හැමෝම තමන් වගේ නෑ කියන එක. තමන් අනිත් අයට කොච්චර ආදරෙන් කරුණාවෙන් සැලකුවත් පෙරලා ඔවුන්ට සමාජයෙන් නේද ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට ඔවුන්ට සිද්ධ වෙන්නේ රැවටීම්, පාවාදීම් සහ ඉතිරිදීම් වලට මුහුණ දෙන එක විතරයි. මේ වේදනාකාරී අත්දැකීම් නිසාම ඔවුන් තමන්ගේ වටේට නොපෙනෙන තාප්පයක්. ඒ කියල ඒ කියන්නේ අර බවුන්ඩරිස් බඳ ගන්නවා කියලා කියන්නේ. මේ බවුන්ඩරිස් ඇතුළට කෙනෙක්ට එන්න තියෙන ඉඩකඩ හරිම සීමිතයි. ඉතින් ඔවුන් ආශ්‍රය කරන මිනිස්සු තෝරගන්නේ හරිම පරිස්සමෙන්. ඒගොල්ලන්ට ඕනේ නෑ නමට විතරක් යාළුවෝ 100ක් තියාගන්න. හරිද? නමට විතරක් යාළුවෝ 100ක් තියාගන්න කිසිම උමනාවක් නෑ. ඒගොල්ලන්ට ඕනේ ක්වලිටි මිසක් ක්වන්ටිටි නෙමෙයි. අන්න ඒ නිසාම මේ අයගේ යාළුවෝ ලැබස්තු හරිම කැටි. තේරුණාද? අවස්ථාවට ගැලපෙනවද මන්ද කියපු කතාව? සාක්ෂි දරනවා TikTok live එකේ කට්ටිය.

0: බලාම හවස 5 විනාඩි 36යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත් හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina wenna aasare patala ganna thiyenna. සතිය දවස් පහේම උදේ හතට.
1: Welcome show.
0: අනුග්‍රහය.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: The Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
5: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුපතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
0: කුඩා කාලේ දම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ.
5: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපු මේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්ත ශාලාවකට ගියා වගේ තමයි පාර දිග යනකොට දෙපැත්ත තියෙන්නේ.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: ලොව සුන්දරතම පාරාදීසේ.
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සංචාරයක්.
3: Travel with Supreme.
0: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

වෙලාව හවස පහයි විනාඩි 48 එහෙමනම් යන්නයි හදන්නේ. අදට ඉවර කරලා අපි ආයෙ හම්බ වෙන්නේ හෙට හවස 4ට. ගිහින් දෙහනක් සුබ රාත්‍රියක්. Thank you message කරාට, thank you call කරාට. බලමු කවුද ඉන්නේ කියලා. තව යන්න කලින් කවුරු හරි කඩියක් කියන්න තියෙනවා නම් කියලා යන්න එපා. හරි නෑ නැත්තන් නේද? අනේ දනාව යව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම නදීෂා ඔයාවත් එකතු කරගෙන තමයි පැටියෝ යන්නේ. රයිට්. එහෙමනම් ගියා. සුබ රාත්‍රියක්. මං ආශි.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
1: මම සමන්. මම දැරණියගල ඉඳන් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් 10ක් විතර ගන්නවා. අඳහන තමයි ගත්තේ. එදා ලයිට් තිබ්බෙත් නෑ. මට ඇත්තටම හතුරේ මම පහුවෙන්ද තමයි නැත්තර රෑට බලලා නිදාගන්නේ. පහුවෙන්ද බලනකොට අංක හතරම තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේ ඉස්සරහටත් තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්නේ. ඇත්තටම සතුටුයි. මොකද රුපියල් 40ක් වැනි පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මේ සමහර හඳුන්ගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්ගුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්ගුර අමෘතා.
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ නිමේෂා The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
12: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුබතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
13: කුඩා කාලේ දම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ.
12: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපුමේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්තශාලාවකට ගියා වගේ තමයි පාර දිගේ යනකොට දෙපැත්ත
14: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
15: The Welcome Show. 89.3 Supreme Radio.
16: Supreme Radio. Make a superior.

0: In radio.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සිවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්
6: Travel with Supreme
1: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න
8: 89.1 89.3 Supreme Radio

0: රේඩියෝ
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වේලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 Supreme Radio.

0: ග්‍රහය
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ආදරණීය දවසක්. රාත්‍රිය කියන්නේ ආදරයටම වෙන්වන රාත්‍රියක්. අද දවසේ මේ අපි ගත කරන වෙලාව ඔයාගේ හදවතේ තියෙන දුක නැති කරගන්නත්, ඒ වගේම හදවතට අවශ්‍ය ඒ ඔයා හොයන සතුට ලබා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. රාත්‍රි 7 ඉඳලා රාත්‍රි 10 වෙනකන් මේ තියෙන හොර තුන අපි ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ අන්නේ කාරණාව හින්දා. එන්න මේ පැත්තට, අදත් ආදරය ගැන ආදරෙන් කතා කරන්න මේ ඩ්‍රීම් නයිට්.
1: ආදරය ගැන ආදරෙන් කතා කරනවා කියන එක සමහර විට හසිත කෙනෙක් හිතන්න පුළුවන් ඒක හරි ලේසි වැඩක් කියලා. හැබැයි ආදරය ගැන කිසිම නිර්වචනයක් කිසිම තැනක සඳහන් නොවිච්ච විශ්වීය මාතෘකාවක් ගැන කතා කරනවා කියන දේ හිතන තරම් ලේසිත් නැති, අමාරුත් නැති, හැබැයි හරි සුන්දර වැඩක්. ඉතින් ප්‍රය තුනක්ම හොන ලැබිලා තියෙනවා ඔයාගේ ආදරේ ගැන කතා කරන්න. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් ඔයාගේ හිතේ තියෙන ආදරේ වචන කරලා 0118 893 893ට. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනිෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙර

අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: අපේ ජීවිතයේ හැම දවසක්ම අපිට සුබ වෙනවා නම් නේද? අපි හැමෝම කැමති ඒකරනේ.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් දැන් ගොඩාක් අය ප්‍රශ්නක ඉන්නවා අපේ දවස කොහොමද සුබ කරගන්නේ? උදේ ප්‍රාර්ථනා කරලා අපේ දවස සුබ වෙන්න කියලා ගොඩාක් අයගේ හැම දවසක්ම සුබ වෙන්නේ නැහැ. ඉතින් මේ දේ ඔයා කරලා බලන්න, ඔයාගේ හැම දවසක්ම ඔයාට සුබ කරගන්න හැකියාවක් තියෙනවා. අපි ඒ දේ කියමු නේද?
1: අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයිය ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි සුබ දවසක් ලොතරැයිය. අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා ඔන්න දැන් තියෙන්නේ. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම ත්‍යාග රටාව ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් ඇතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාර දිනන්න හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් විතරක් නෙවෙයි, සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2,500ක් වගේම අංක 2ට රුපියල් 1,000ක් වාර දිනන්න හැකියාවක් තියෙනවා.
1: ඔව්, ඉතින් මේ මතක් කරපු මුදල් තෑගි වලට අමතරව සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන ත්‍යාග අංකය පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්නත් උන දැනුවාට අවස්ථාව හිමි වෙනවා. එහෙමනම් ඉතින් දවස සුබයි සිහින දිනයි, සුබ දවසක් ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන දේ මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන.

0: 89.1 89.3 ඔයා මේ ආදරෙන් වෙනද විදිහට මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අපි ආදරේ තියෙන සුන්දර පැති ගැන ගොඩාක් වෙලාවට කතා කරනවනේ හසිත. ආදරේ කියන්නේ මිනිස්සුන්ව රිද්දන්න තියෙන ලේසිම විදිහ කිව්වොත් ඔයා පිළිගන්නවද?
1: එක අතකින් ඒ දේ පිළිගන්න වෙනවා මනිෂා.
0: ඔයා හරි හසිත. පුංචි වෙලාවක් අපි හැමෝම මේ ප්‍රශ්න ගැන කල්පනා කරොත් මේ ප්‍රශ්නේ ගැඹුර ගැන අපිට පුංචි හරි තේරුමක් හොයාගන්න පුළුවන්. ආදරේ කියන්නේ මිනිස්සුන්ව රිද්දන්න තියෙන එක්තරා විදිහේ ලේසිම ක්‍රමයක්.
1: ඇත්තෙන්ම ශාරීරික වේදනාවට ලක්වෙනවට වඩා බරපතලයි මනිෂා මානසික වේදනාව. ආදරේ කියන හැඟීම තුලිමුත් මරණයෙන් කෙලවර කරන්න පුළුවන් තරම් රිදවීමක් කෙනෙකුට අත්විඳින්න හෝ ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ආදරය කරලා ඒ ආදරය තුලින්ම මරණයත් තෝරගත්තු අය කොයිතරම්නම් මේ ලෝකේ ඉන්නවද? අපිට ඒ වගේ මිනිස්සු හමු වුණා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ ආදරය රිද්දන්න පුළුවන් උපකරණයක් නොකරගෙන ජීවිතයක් සුවපත් කරන්න පුළුවන් ඖෂධයක් කරගන්න.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතන්න ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉගෙන ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදම තයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ වන්දනාකරමි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: 89.1 89.3 Supreme Radio.
6: Supreme Radio. මේක සුපිරිය.

0: මනිෂා, ඔයා කවදාහරි ඔයාගේ හඳහන ගැන බලලා තියෙනවද?
1: ඔව්, හඳහන බලලා තියෙනවා. බලපු දවස් ඉඳන් කියන දේවල් වලට මං එච්චර චුට්ටක්වත් කැමති නෑ.
0: අනිවාර්යෙන්ද? ගොඩාක් අය හඳහන අරගෙන ගිහිල්ලා බලපුවාම එක එක කතා කියනවනේ. ගොඩාක්ම තියෙන දුක්බර කාරණා ගැන. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ හඳහන වෙනස් කරගන්න. ඒ ක්‍රමේ තමයි මේ දේ කියන්න ලෑස්ති වෙන්නේ. පුංචි රුපියල් 40කින් තමයි ඔයාට මේ හැකියාව තියෙන්නේ.
1: රුපියල් 40කින් මුළු හඳහනක්ම වෙනස් කරගන්න විදිහ.
0: අනිවාර්යෙන්. දිනන ජීවිතයට නිරන්තරයෙන්ම තෑගි ලැබෙන ඔබේම ලොතරැය මොකද්ද කියලා අහුවොත් මොකද්ද ඔයාට දෙන්න තියෙන උත්තරේ?
1: මට දෙන්න තියෙන එකම උත්තරේ තමයි NLB හඳහන කියන උත්තරේ.
0: අනිවාර්යෙන් රුපියල් 40ක් වේදම් කරලා හඳහන ලොතරැයියක් ගන්න ඔයාගේ හඳහන ඔයාට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. මේ විශේෂ කාරණා කිහිපයක් ගැන මතක් කරන්න මේ ලෑස්ති වෙන්නේ. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සහ දස ලක්ෂපතියන් 87 දෙනෙක් බිහි කරන්න නියත ධනයෝග හඳහනට හැකියාවක් ලැබිලා තියෙනවා. රුපියල් 135ක 6 වෙන සුපිරි ත්‍යාගලාභියා මේ මාසේ 9 වෙනිදා දිනුම් මැදපු 1493 වන දිනුම් වාරයෙන් දඹුල්ල ප්‍රදේශයේ NLB අලෙවි නියුජිත NGC ප්‍රියදර්ශනී මහත්මියගේ ටිකට්පත් අතරින් තමයි ඔන්න බිහි කරන්න හැකියාවක් ලැබුණේ.
1: ඔව් හසිත, ඒ වගේම තමයි. ඉතින් දැන් මේ මුළු දිවයිනටම නන්දෙසටම මුදල් තෑගි රසක් ලබා දෙමින් විතරකුත් නෙවෙයි රණවිරු සමාජ සේවා, මේ ක්‍රීඩා ශාස්ත්‍රය, මේ හැම දෙයකටම දායකත්වය ලබා දෙමින් ජාතික ලොතරැය මණ්ඩලයේ හඳහන ලොතරැයිය මේ යන ගමන හරිම පුදුමයි හසිත. ඉතින් ඔන්න දැන් ඔයාට තනගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව උදා කරගන්න ඔයා පුංචි රුපියල් 40ක් වැය කරන්නම සිද්ධ වෙනවා. පුංචි රුපියල් 40ක් වැය කළා ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි පතක් මිලදී ගන්න කියන දේ මතක් කරනවා. මොකද ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාම ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි.

ක්‍රිම් නයිට් පළමු හෝරාවේ අවසානයට මේ විදියට ඇවිත් ඉන්නේ. තවත් අපිට ගත කරන්න ආදරණීය හෝරාත් දෙකක්ම තියෙනවා. ඒ වගේම ලස්සන ගීත ගොඩක් තියෙනවා. අපේ ආදරය ගැන කියවුණු අපේ ජීවිතයට ලං කරගන්න තියෙන ඒ වගේ ආදරණීය ගීත. වඩ පුළුවන් මේ පැත්තට කතා කරන්න. ඒ වගේම WhatsApp මැසේජ් එකක් දාන්නත් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ තියෙනවා කියා ගන්න බැරි කතා. ඒ කියා ගන්න බැරි කතා කියන්න තමයි මේ ඩ්‍රීම් නයිට් අපි ඔයාට අරගෙන ඉන්නේ. ඉතින් හදවතේ හිර කරගෙන ඉන්නේ දුක නැති කරගන්න, තවත් සතුට ඔයාගේ ජීවිතයට ලං කරගන්න මේ ඩ්‍රීම් නයිට් ඔයාට ප්‍රයෝජනයක් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. එන්න මේ පැත්තට අපි යාළු සෝරාවකට යන්න ලෑස්ති වෙන්නේ. ආදරේ මතක් කරන්නේ ඔයාගේ ආදරේ අකුරු කරලා අපි ලවන්න 2718 893 893. දිගටම අහගෙන ඉන්න, මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙයි. සුප්‍රීම් රේඩියෝ.

0: ඔබ මේ රැඳී සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සෙහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
4: දවස සුබයි, සෙහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: සමහර වෙලාවට හසිත අපි කියනවනේ ආදරේදි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපි ආදරය කරන්න ඕන කියලා. ඇත්තටම මේ කතාව ඩ්‍රීම් නයිට් තුලින් තොපි කියලා දෙනවා හසිත. හැබැයි අපි හැමෝම ආදරය ඇතුලේ ආදරය කරන්න කෙනාගෙන් බලාපොරොත්තු වෙන පුංචි දෙයක් තියෙනවා. අපි හැමෝම අපි ආදරය කරන කෙනාගෙන් හසිත මං වෙනුවෙන් හැමදාමත් ඉන්න කියන ඒ පුංචි ප්‍රාර්ථනාව අපි හැමෝගෙම හිතේ තියෙනවා. ඉතින් ඇත්තටම ආදරය කරන හැමෝම ආදරය කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කෙනා තමන්ට බැරි පුළුවන් ඕනම වෙලාවක තමන්ගේ ළඟින්දී කියන ඒ හැඟීම විතරමයි.
1: අනිවාර්යෙන්ම මනිෂා, අපි මේ කතා කරන්නේ සැබෑම ආදරයක් කරන, ඒ වගේ ආදරයක් කරන්න උත්සාහ කරන හදවත් ගැන. මොන තරම් දේවල් දුන්නත් මදි, ඒ වගේ ජීවිත අපේ ජීවිතේ ලං කරගත්තොත් සමහර අය ඉන්නවා අපි කොයිතරම් දේවල් එයා වෙනුවෙන් කරත් එයාට දුන්නත් ඒව මදි. නමුත් ඔයා කීව වගේ හැමදාම ළඟින් ඉන්න ඕනි කියන බලාපොරොත්තුව විතරක්ම හිතේ තියාගෙන එහෙම ඉල්ල ඉල්ල ඉන්න සුන්දර මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා. මං හිතන්නේ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ එහෙම කෙනෙක්.

0: නවයයි එකෙන් 89යි 3න් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුපතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
6: කුඩා කාලේ තම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ.
1: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපුමේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්ත ශාලාවකට ගියා වගේ තමයි පාර දිග යනකොට දෙපැත්ත
3: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
5: The Welcome Show.
7: 89.1 89.3

0: වාසනාව කියනදේ ඇත්තටම හසිත වේ. අපි හැමෝටම ලැබෙනවට අපි කැමතිනේ.
1: ලැබෙනවට කැමති. ගුණාක් අය බලාගෙන ඉන්නවා වාසනාව නිකාම තමන්ගේ ළඟට එනකම්. එහෙම බෑ ඉතින්. පොඩි දෙයක් කරන්න තියෙනවා ඒකට.
0: අනිවාර්යෙන්ම නිකන් ඉඳලා කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැනේ හසිත. අපිට දෙයක් ලබා ගන්න ඕනේ නම් අපි පුංචිම හරි දෙයක් කැප කරන්න ඕනේ. ඒක තමයි තියරි එක.
1: පුංචි දෙයක් කියන්නේ රුපියල් 40ක් වගේනේ.
0: අනිවාර්යෙන්ම පුංචි රුපියල් 40ක මුදලක් තමයි ඔයාට වැය කරන්න සිද්ධ වෙන්නේ මේ වාසනාව ඔයාගේ කරගන්න. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන නැ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම සමාජිකයා ගැන තමයි මේ විදිහට මතක් කරන්න ලෑස්ති වෙන්නේ. දැන්ටමත් ඔයා දන්නවනේ මේ සමාජිකයා කවුද කියලා. ඒ තමයි සුබ දවසක් ලොතරැයි. ඉතින් දැන් ඔන්න අලුත් වෙලා පහසු වෙලා තැගි රටාවත් වැඩි වෙලා තියෙන වාගේ දවසේ ආරම්භය සුබ කරවන සුබ සිහින දිනවන සුබ දවසක් ලොතරැයි ඒ නවතම තැගි රටාව ගැන මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අසුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වාට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000ක් වා දිනා ගන්නකොට සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක මුදලක් ඔන්නවට දිනා ගන්න අවස්ථාව තියෙන විතරක් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක මුදලක් දිනා ගන්නත් ඔයාට දැන් සුබ දවසක් ලොතරැයිය හරහා ඔන්න අවස්ථාව තියෙනවා.
1: ඔන්න ඉතින් මුදල් තෑගි රැසක් හිමි කරගන්න ගමන් සුබ දවසක් ටිකට් පදෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාගාංකයේ පිළිවෙලින් ගලපලා මුදල රුපියල් 25,000ක් වාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ ඉතින් බලන්න දේ කොච්චර දේවල් අපිට දිනා ගන්න හැකියාවක් තියෙනවද සුබ දවසක් ලොතරැයි එන්නේ.
0: අනිවාර්යෙන්ම.
1: ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි මිලදී ගන්න දිගින් දිගටම ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා ඉන්න.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

ආදරය ගැන ආදරෙන් කතා කරමින් මේ ගත වෙන්නේ දෙවෙනි හෝරාව. දිගට මහගෙන ඉන්න අපි ඉන්න ඔයා ළඟ. ඔයාගේ තනිකම නැති කරන්න, ඔයාගේ ජීවිතයට සතුට අරගෙන එන්න. අපේ හදවත්වල තියෙනවා අපිට කියා ගන්න බැරි දේවල්. ජීවිතේ පැරදුණු දේවල් වලින් අපිට අත්වෙච්ච ඉරණම්, ඒ වගේම ජීවිතේ අනාගතයට ඉස්සරහට යන්න ගොඩනගා ගන්න දේවල්. මේ හැම දෙයක් තුළින්ම අපේ ජීවිතේ පිරිලා ආදරයට පුළුවන් ගොඩාක් දුරට ඔයාගේ ජීවිතයට හයියක් වෙන්න. අපි ලෑස්ති ආදරේ නාමයෙන් ඔයා හොයන

සතුට ලබා දෙන්න, ඔයාගේ දුක නැති කරන්න. එන්න මේ පැත්තට. අපිට ආදරය ගැන ආදරෙන් කතා කරන්න පුළුවන් හොඳම තැන සුප්‍රීම් රේඩියෝ ප්‍රීම් නයිට්. මේ රාත්‍රිය හරිම ආදරණීය රාත්‍රියක්. ඔයාට පුළුවන් ඔයාගේ ආදරය අකුරු කරලා අපිට කියන්න. 0718 893 893. දිගටම අහගෙන ඉන්න. මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ග්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
1: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
1: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට
4: සින්දු කපේ නිමේෂා
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.

0: රෝසිත, මේ ජීවිතේ අපි ටිකෙන් ටික ඉස්සරහට යද්දී අපි හිතනවනේ මේ අපිට ලැබිලා තියෙන රේස් එක දිනන්න අපේ ජීවිතය ඇතුලේ මහා ලොකු ලොකු ප්ලෑන් තියෙන්න ඕනේ කියලා. එහෙමත් නැත්නම් අපේ ජීවිතේට ලොකු ලොකු ප්ලෑන් තියෙන්න ඕනේ කියලා අපි හිතනවනේ. හැබැයි දන්නවද හසිත, අපි ඉස්සරහට මේ ගමන යනකොට ටිකෙන් ටික මේ ගමන අපි හෙමින් හෙමින් යනකොට අපිට මහා ලොකු ප්ලෑන් ඕනේ වෙන්නේ. ඕනම පියවරකදී පිටිපස්ස හැරිලා බලද්දී අපිට පක්ෂපාතී අවංක හෙවණැල්ලක් අපේ පිටිපස්සේ තියෙනවා නම් මං හිතන්නේ ඕනම මිනිස්සෙක් එතනින්ම තමන්ගේ ජීවිතේ දිනලා ඉවරයි. මොකද අපි හැමෝටම ඒ වගේ ශක්තිමත් හෙවණැලි අපේ පසුපසට හම්බ වෙන්නේ. එහෙම හම්බ වෙන්නේ ඇත්තටම ආදරේ සහ වාසනාව දෙන කෙනෙක්ට විතරමයි.
1: ජීවිතයේ බොහෝමයක් තැන්වලදී අපිට උදව්වක් හයියක් තිබුණා නම් කියලා හිතන අවස්ථා ගොඩක් දැනෙලා තියෙනවා. මං හිතනවා ඕනෑම තැනකදී හයියක් ලැබුණොත් අපිට ඒක ලොකු ශක්තියක්. අපේ ජීවිතයට අවශ්‍ය කරන්න යන්නේ ඒක. හෙවණැල්ලක් වගේ අපි පස්සෙන් ඉන්න කෙනෙක් අපිට ලැබුණොතින් මමත් හිතන්නේ ඕනෑම මිනිහෙක් එතනදී ජීවිතේ ඇත්තටම දිනලා ඉවරයි කියලා. ආදරණීය හදවතකට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද නේද මනිෂා?
0: අනිවාර්යෙන්ම.

0: කෙරලිකාර සදුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 Supreme Radio.
1: Dream Night. Night.
2: Anugrahaya.
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: අද දවසේ ආදරණීය තොන්නනි හොරාවට මේ විදිහට අපි දෙන්නම ඇවිත්ින්නේ. අපි ආදරය ගැන හරි ලස්සනට කතා කරගෙන යන ගමන් මේ පැත්තට මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අපි නම් නොකීවත් අපි මේ මැසේජ් වලින් තමයි අපි කතා බහට පන්නරයක් ගන්නෙ.
1: අනිවාර්යයෙන්ම
0: අපි ආදරය ගැන කතා කරන්නේ. ඉතින් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. එයාලව තමයි මේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. සුපුරුදු පරිදි මහනුවරින් නදී මේ වෙලාව එකතු වෙනවා. මහත්තයා, ලොකු පුතා, ඒ වගේම චෝටි පුතා දුවවත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණීය හැම හනුවතක්ම එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ආදරණ එකතු කරගන්න ඔයාවත් තවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ තංගල්ලෙන් රුවන් අහගෙන ඉන්නෝ. ලස්සන ගීතයකට මාවත් මගේ සුදුනංගිවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ කියලා තියෙන්නේ. ආදරණ එකතු කරගන්න, තව තවත් ආදරය කරන්න, ආදරේ විඳින්න, දෙකටම ආදරෙන් අපි වහගෙන ඉන්න. තවත් කට්ටියක් ඉන්නවා.
1: මං යනවා හසිත කෑගල්ලට. කෑගල්ලෙන් දෙනුවන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. ආදරණීයම ගීතයකට එයාගේ පවුල හැමෝමයි එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන කවි ශවය එකතු කරගන්න කියලා තමයි දෙනුවන් කියන්නේ. ඒත් එක්කම පානදුරෙන් මහිම් කතා කරා අක්කේ මටත් හරිම ලස්සන ආදරණීය සින්දුවක් දෙන්න. මම මේ වෙලාවේ ආදරය කරන කෙනත් ආදරෙන් ඒ සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම නුවන් කතා කරා මහනුවරින් අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ තෝ දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි මේ විදිහට ඒ පැත්තෙන් මට කතා කරලා කිව්වේ.
0: දෙකර වහගෙන ඉන්න. මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටග්ගල මම ටිකට් හතරක් කරයි යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩක් බලනකොට මට ලස්සන ඇස්සෙ මුදලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සිංහල දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙයි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දවසට දන්නෙම නැතුව ඩ්‍රීම් නයිට් අන්තිම පැයටත් අපි ඇවිල්ලා. පුතුමාකාර ගමනක් මේක. සමහරක් වෙලාවල් වලට මට මතක් වෙනවා ආදරය ගැන කතා කරනකොට අරෝයා තිස්සෙම කියනවා වගේ වෙලාව යනවා අපිට දැනෙන්නේ නැහැ නේද කියලා. ඇත්තටම වෙලාව යනවා දැනෙන්නේ නැහැ හසිත. මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: ආදරේ පෙන්නන්න පුළුවන් විදි මොනවද හසිත?
1: කට වචනයට වඩා ක්‍රියාවෙන්ම ආදරේ පෙන්නන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. එකින් එක ලැබෙන පුංචි වෙලාවේදී අපි ඉදිරියේදී කතා බහ කරමු. ඉදිරි දවස් තියෙනවනේ අපිට මේ ගැන කතා කරන්න. මොකද මේ කාරණාව ගැන අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මං කියන්නේ කැටියෙන්ම ආදරේ පෙන්නන්න පුළුවන් විදි ගොඩාක් අපේ ජීවිතේ තියෙනවා.
0: අනිවාර්යයෙන්ම ආදරේ පෙන්නන්න පුළුවන් විදි ගොඩාක් අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. එහෙම අපිට ආදරේ පෙන්නන්න පුළුවන් අවස්ථා අපේ ජීවිතය ඇතුළට අපිට ගන්න පුළුවන් හසිත. ඔයා හරි. ඔයා විශ්වාස කරනවද හසිත, එකම එක ආදරණීය වැළඳ ගැනීමකට පුළුවන් අපේ හිත ඇතුලේ තියෙන ලොකු ගින්දරක් නිවන්න? සමහර වෙලාවල් වලට මිනිස්සෙක්ගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම මොහොතකට හරි අමතක කරලා දාන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් එකම එක වැළඳ ගැනීමකට තියෙනවා. ඒක තමයි හසිත අපිට විඳින්න පුළුවන් නිහඬම හැඟීම. ඒ විතරක් නෙවෙයි, එක්තරා විදිහක ආදරේ පෙන්වන්න පුළුවන් එක විදියක්.
1: මට ඔයාව තුරුල් කරගන්න ඕනේ. මේ විදියට අහිංසකව කරන ආයාචනාවන් මේ හැම අයෙක්ටම ඇති. අපි වහගෙන ඉන්න. විශේෂයෙන්ම නිතර නිතර හමු වෙන්න නැති කිලෝමීටර් ගණනාවක් ඈතින් ඉන්න දුරකථනයකට විතරක් දැකීම සීමා වුණු ඒ වගේ අය තමයි වැඩිපුරම මේ වේදනාව විඳින්නේ. තමන් ආදරය කරන කෙනාව තදින් තුරුළු කරන් ඇස් අඳුරින් වෙලා ගන්න තරමේ තමගේ ඇස් පපුවේ හංගගෙන ඒ වගේම ඒ හදවතේ ගැස්මට ඇහුම්කන් දෙන්න බලාගෙන ඉන්න ඒ වගේ ආදරණීය හදවත්වලට ඉක්මනින්ම තමන්ගේ ඒ කෙනාව තුරුළු කරගන්න අවස්ථාවක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකයි ඩ්‍රීම් නයිට් අපේ ප්‍රාර්ථනාව.

0: Fortuna, Supreme Radio.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඥායට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසින තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
4: දරුවන්ට වසකවලා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගන්න බෑ. රතුබතුයි පරිප්පුයි කියලා එහෙම හරියන්නේ නැහැ ඉතින් නේද?
1: කුඩා කාලේ තම දියවැඩියාව ඉන්න දරුවොත් ඉන්නවනේ.
4: දියවැඩියාව හැදෙන්නේ නැද්ද නිපුව මේ තියෙන දේවල් දැක්කහම නේද? තනිකර නිකන් සීනි කර්මාන්ත ශාලාවකට ගියා වගේ තමයි පාර දිග යනකොට දෙපැත්ත
0: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: ලස්සන කතාබහක්. නමුත් අද දවසට අපිට මේ කතාබහ හමාර කරන්න වෙලා වැවිල්ලා. හෙට දවසටත් බලාපොරොත්තු රහසක් එකතු කරගෙන. අද දවසේ රාත්‍රී 7 ඉඳලා අපිත් එක්ක හිටපු බොහෝමයක් අය හරිම ආදරණීය විදියට තමගේ ආදර කතාව ගැන අපිට කිව්වා. ඒ අය එක්ක මේ ගත කරපු හෝරා තුන හරි ආදරෙන් අපි වින්දා. මේ මතක් කිරීම හෙටත් රාත්‍රී 7 එන්න අපි ළඟට. අපි මේ චාරිකාව ආදරෙන් ගමන් කරමු. අපේ හදවත්වල තියෙන දේවල් අපි මුළු ලෝකෙටම ඇහෙන්න කියමු.
1: පැය තුනක නිමාව හිතාගන්නවත් හරිම අමාරුයි හසිත. ඒ වුණාට ආදරය කියන්නේ හිතාගන්න බැරි දෙයක්. ආදරය ගැන කතා කරනවා කියලා කියන්නේ ඊටත් වැඩිය හිතාගන්න බැරි දෙයක්. හරි ලස්සන මාතෘකාවක්. ඒ වගේම තමයි එක්කෙනෙක්ට සීමා නොවෙච්ච හරි විශ්වීය මාතෘකාවක්. එහෙමනම් හෙටත් ඒ ආදරණීය මාතෘකාව ගැන වෙනද විදිහටම කතා කරන්න රාත්‍රී 7 වෙද්දී අපි දෙන්න වෙනවා. අදට ගිහින්ලෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතා.

කාය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. කාය පිරිත ශ්‍රවණය කරන

ಕಾಳಿ ಗಾತಾತ್ರಯ මේ මහා විභව සම්පන්න ඊට අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මිදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතල්ලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උතුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

ආය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනගන රසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍ය ක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභයෙන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සේවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහ

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස

ආසක් ඇදුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපර බලපෑමෙන් ආරක්ෂාව සැලසෙන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.